දෙවියන්ගෙන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළුමහත් ලෝක ධාතුවටම යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වීන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

0: බත්වා.
1: අපි දැන් සුභාසිංසන පැදි ශ්‍රවණය කරමු.
2: සෙනසුමීරන් දොරටු ඇරිලා ලෝ සතුන් සිත් සිසිල් වේවා. සියලු දුක් දුම් නසිඳේවා. දහම් සුවඳින් හද නිවේවා. ගැටලු ඉඳ හිට නැගෙන තරමට

උතුම් මහා සංඝ රුවනි සරණයි සදාකාලෙන් සදාකාලිට ඔබ

0: බුදුන් දම් සංග රුවනි බලයෙන් සදාකල් සෙත් දිදිනීවා.
1: ඔබට එම සුභාසිංසන සුදුල එෆ්එන් ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසින්.
2: සුදිල ගුවන් විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
3: සුදිල ගුවන් විදුලිය.
5: විදේශ ගතමී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නොනැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සම්මත

0: දේශනාවන්ගේ සිත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට වෙළඳසැලට කාර්යාලයට කර්මාන්ත ශාලාවට සේවා ස්ථානයට නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන් විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
0: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
4: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදිල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

சுதில வன்விதுலிய සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා

0: සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්සුරු පහේ සිට මතු දින ලෝ දිනන පුංචි යපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්සුරු 5:55ට තෙරුවන් නමදිමු. පස්සුරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රසවින්දිමු. රාත්‍රී 10:00 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5:00 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදී ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලිය
2: සුදුල ගුවන් විදුලිය

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල

කරුණාව, දයාව, මෛත්‍රිය යන මේ උතුම් මිනිස් ගුණාංග තුලින් උන් හිටි තැන් අහිමිව අනාථ වූ සරණාගතයින් හට පිහිටවීමද

0: පිදීමේ අනුසස් විපාක. පින්වතුනි, අත්තදස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මෝගරාජ කියලා හාමුදුරු කෙනෙක් සිටියා. මේ මෝගරාජ හාමුදුරු තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන එක දවසක් දඬුවල් බෑයක් පූජා කරනවා. දඬුවල් බෑයක් කියන්නේ මී වදයක් අත්තදස්සේ බුදුහාමුදුරුවන්ට පූජා කරනවා. ඒ උතුම් පින, ඒ පූජා කිරීමේ ආනිසංස 14 වතාවක් සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 500 වාරයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 28 වතාවක් පෘථිවි රාජ්‍ය කරලා තියෙනවා. අවසානයේ ඒ පින හේතු වීමෙන් උතුම් නිවන ලබා ගැනීමටද ඒ පින උපනිශ්‍රේ වෙලා තිබෙනවා. කල්පනා කරන බලන්න, ඔබ ඔබේ ජීවිතයෙන් ආහාර පාන ආදී කොයිතරම් පූජා කරලද? හැබැයි පින්වතුනි, ඒ පූජා කරත් කොයිතරම් සිත තුල සිත සකස් කරගෙන පූජා කළොත් පමණයි එහි ආනිසංස ලැබෙන්නේ. සිත සකස් කරගන්නවා කියන්නේ ලෝභ දෝෂ මෝහ කින කුසල මූලයන් යටපත් කරගෙන ශ්‍රද්ධාව ගෞරවයේ සිතේ තියාගෙන පූජා කිරීම. ස්වාමින් වහන්සේ නමකට, රුගී මගේ යාචකාදීන්ට, මේ කොයි කෙනාට යමක් ඔබ විසින් දුන්නේද දෙනවාද, ඒ දිය යුත්තේ ඔබේ සිත සකස් කරගෙන. අන්න එවිට එහි ආනිසංස එලෙසින්ම ලබා ගන්නට පුළුවන්. පින්වතුනි, පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ උත්පල දායකා කියන තෙරණිය එක භික්ෂූන් වහන්සේ නමකට එක දවසක් පිණ්ඩපාත දානයක් පූජා කරනවා. ඒ පිණ්ඩපාත දානයට දානය සහ වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජාව මා මුලින් සඳහන් කළ ආකාරයට ශ්‍රද්ධාවෙන් තමයි පූජා කරේ. බලන්නෙහි ආනිසංස කොයිතරම්ද කියලා. දහස් වතාවක් සක්දෙවිඳුගේ මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා. එවැගේම දහස් වතාවක් සක්විති මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා අතර, එසේම භික්ෂා දානයේ හේතුවෙන් එතුමියට සසර දිනීමට හේතු වුණා.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නේ.

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමේ යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පතා කීර්තිය උදා කරගන්න.
1: සදහවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.
2: පින්වතුනි, අද අපි මේ ධර්මානුශාසනාවේදී සාකච්ඡා කරන්නේ අංගුත්තර නිකායේ පුද්ගල සූත්‍රයේ තුල බුදුරජාණන් වහන්සේ පුද්ගලයන් හතර දෙනෙක් ගැන පෙන්වුවා. මේ පුද්ගලයන් හතර දෙනා අපිට මේ සමාජය තුළ නිරන්තරයෙන් දකින්න ලැබෙනවා. මෙවැනි පුද්ගලයන් බුදුරජාණන් වහන්සේ ඒ අයගේ ජීවිත මෙන්න මේ ආකාරයට කොටස් හතරකට පෙන්වනවා. එක පුද්ගලයෙක් තමයි අඳුරෙන් අඳුරට යන කෙනා. එයා ජීවිතේ අඳුරෙම ඉපදිලා ඉන්නේ. හැබැයි යා යන්නේ තවත් අඳුර පැත්තටම. ඒක පුද්ගලෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තවත් පිරිසක් ඉන්නවා අඳුරෙන් එළියට යන කෙනා. එයා මෙලව අන්ධකාරී ඉපදිලා හැබැයි ආලෝකයේ පැත්තට, ආලෝකයේ කරා ජීවිතේ වෙනස් කරගෙන ආලෝකයේ පැත්තට යන කෙනෙක් ඉන්නවා. අඳුරෙන් අඳුරට යන කෙනෙක් ඉන්නවා, අඳුරෙන් එළිය කරා යන කෙනෙක් ඉන්නවා. ඊළඟට තුන්වෙනි පුද්ගලයා බුදුරජාණන් වහන්සේ පෙන්නවා එළියෙන් අඳුරට යන කෙනා. පෙර සසරේ කරපු පිනක් නිසා ඒ කෙනා බොහොම පිං ඇති ආලෝකමත් තැනක ඉපදිලා ඉන්නවා. ඒ නිසායි එළියෙන් ඔහුට ආලෝකයක් ලැබිච්ච කෙනෙක්. හැබැයි ඔහු යන්නේ අන්ධකාරය පැත්තට. ඔහු එළියෙන් අඳුරට යන කෙනෙක්. ඊළඟට හතරවෙනි පුද්ගලයා බුදුරජාන් වහන්සේ වදාලා එළියෙන් එළියට යන කෙනා. ඒ කියන්නේ ආලෝකයෙන් ආලෝකයේ පැත්තට යන කෙනා. මෙන්න මේ විදිහේ පුද්ගලයෝ හතර දෙනෙක් ගැන මේ පුද්ගල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒ තමයි අඳුරෙන් අඳුරට යන කෙනා, අඳුරෙන් එළියට යන කෙනා, එළියෙන් අන්ධකාරයට යන කෙනා, එළියෙන් එළියට යන කෙනා. ඒ කියන්නේ ආලෝකයෙන් ආලෝකයට යන කෙනා. මේ පුද්ගලයෝ ගැන අපිට සමාජය තුළ මෙහෙම දකින්න ලැබෙනවා. පින්වතුනි, මනුස්ස ලෝකෙ දිහා ගත්තහම නානත්ත කායා නානත්ත සංඤේ. මේ සත්වයන් කයනුත් එක එක ස්වරූපෙන් යුක්තයි. කායිකව නොයෙක් වෙනස්කම් තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ අදහස්, ආකල්ප, සිතුවිලි වල විශාල වෙනස්කම් තියෙනවා. ඒ වගේමයි මනුස්ස ලෝකයේ තුල පෙර සසරේ කරපු පිම්පව් අනුව මේ මිනිස්යන්ගේ විශාල වෙනස්කම් දකින්න ලැබෙනවා. චුල්ල කම්ම විභංග සූත්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්නවා සමහර අය ඉන්නවා දීර්ඝ ආයුෂ ලැබලා උපදිනවා. සමහර අය ඉපදිලා මනුස්ස ජීවිත ලැබලා අඩු වයසෙන් මැරෙනවා. සමහර පුද්ගලයෝ ඉන්න උපන්දා ඉඳන් ලෙඩ රෝග, නිතර ලෙඩ රෝග වලින් පීඩා විඳින අය ඉන්නවා. සමහර අය ඉන්නවා නිරෝගී සම්පත්තිය ඇතු අවුරුදු 80 90 100 ඉන්නවා. ලොකු ලෙඩක් අසනීපයක් කියලා දෙයක් නැහැ. නිරෝගී සම්පත්තිය ඇති අය. සමහර ඉන්නවා බොහොම පොහොසත්. ජීවිතේ හැමදේම ලැබෙනවා. තමන් පුංචි උත්සාහයක් කරත් ඒ පටන් ගන්න හැම දෙයක්ම ඔවුන්ට හිතනවට වඩා උත්කෘෂ්ට විදිහට ඔවුන්ගේ ජීවිතය ඔවුන්ට ලැබෙනවා. ඒ නිසා හොඳ ගෙවල් දොරවල්, යාන වාහන, සැප සම්පත්, මිල මුදල් මේ හැම දෙයකින්ම අඩුවක් නැති අය ඉන්නවා. ඒ වගේ මේ සමාජය තුළ දකින්න ලැබෙනවා බොහෝම දුකසේ මොන තරම් ජීවිතේ වෙහෙසුණත්, මොන තරම් කැප වුණත් එදා වේලවත් හම්බ කරගන්න අපහසු, ජීවිතේ යමක් ගොඩනගා ගන්න අපහසු මොනවා හරි, සමහල්ලාට කොහොම හරි දුක් විඳලා පුංචි පැලක් අටව ගත්තත් මොකක් හරි කරදරයක්, එක්ක ගහක් හරි කඩාගෙන වැටෙනවා. ජීවිතේ හරි කරදර බහදා පිට ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. එදා වේලවත් හම්බ කරගන්න අමාරුයි. ඒ කියන්නේ පොහොසත් අය, දුප්පත් අය ඉන්නවා, ලස්සන අය ඉන්නවා, ඒ වගේම නොයෙක් විරූපී විදිහට ඉපදිච්ච අය ඉන්නවා, නොයෙක් අවයවවල දුර්වලතා ඇතුව ඉපදිච්ච අය ඉන්නවා. සමහරු ඉන්නවා බොහොම බුද්ධිමත්, සමහරු ඉන්නවා උපතින්ම නුවණ අඩු, කල්පනාව අඩු දරුවෝ ඉන්නවා. එතකොට මේ වගේ සමාජය තුළ කුලවත්, කුලහීන, නොයෙක් විදිහට පෞෂවත් අය ඉන්නවා, පෞෂ නැති අය ඉන්නවා, මේ වගේ සමාජය තුළ නොයෙක් වෙනස්කම් අපිට මනුස්සයෝ තුළ දකින්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ මේක විස්තර කරේ කම්මස්සකා සත්තා. කම්ම යෝනේ කම්ම බන්ධෝ කම්ම පටිසරණෝ. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්සදායාතු. මේකට හේතුව ඒ සත්වයන් කර්මයේ සකීය කරගත්ත පිරිස. කම්ම දායාදෝ කර්මයේ දෑවැද්ද කරගෙන යන පිරිස. කම්ම පටිසරණෝ කර්මයේ පිළිසරණ කරගත්ත පිරිස. කර්මීම ඥාතියා කරගෙන සසර යන පිරිස. තම තමන් රැස් කරගත්ත හොඳ නරක කර්මයන්ගේ ප්‍රතිඵල. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්සදායාදෝ. තමන් දෑවැද්ද කරගෙන සසර යන පිරිස. අන්න ඒ නිසා කර්මය මතමයි මේ සත්වයන්ගේ සියලු වෙනස්කම් බව බුදුරජාණන් වහන්සේ චුල්ලකම විභංග සූත්‍රයේදී පෙන්නනවා. හැබැයි මේ පුද්ගල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ පෙර කර්මය මත තමයි උප්පත්තිය ලබන්නේ. කෙනෙක් උපදිනවා බොහොම අඳුරු තැනක උපදිනවා. එතන අඳුරු තැනක කියලා කියන්නේ සමහර ලාවට බොහොම දුප්පත් පරිසරයක, එදා වේලවත් හම්බ කරගන්න අමාරු තැන්වල. ඔබ දැකලා ඇති සමහර වීදිවල ජීවත් වෙන දරුවෝ, සමහරු ජීවත් වෙනවා තමන්ට ගියක් දොරක් කියලා නැහැ, එක්ක මහ පාරක, එක්ක බෝක්කුවක් අස්සේ, කොහේ හරි එහෙම තැනක තමයි ජීවිතේ ගෙවෙන්නේ. එතකොට මේ වගේ මොකක් හෝ පෙර සසරේ කරපු අකුසලයක් නිසා ඒ කර්ම විපාකයක් මත අන්ධකාර උපතක් ලැබිලා තියෙන, අන්ධකාර ජීවිතයක් ලැබිලා තියෙන. හැබැයි මේ පළවෙනි පුද්ගලයා බුදුහාඳුරෝ පෙන්වුවේ අඳුරෙන් අඳුරටම යන කෙනා. ඒ අඳුරෙන් අඳුරටම යන කෙනා හැටියට පෙන්වුවේ පෙර සසරේ කරපු කර්ම විපාකයක් මත අර වගේ සමහරලාට පෙනුමෙන් ගත්තත් ලස්සන කෙනෙක් නෙමෙයි. ලෙඩ රෝගත් වැඩි. හරියට එදා වේලේ හම්බ කරගන්න විදිහක් නැහැ, උගත්කමක් නැහැ, බුද්ධිමත්කමක් නැහැ, සමාජ පිළිගැනීමක් නැහැ, ඉන්න හිටින ගයක් දොරක් නැහැ, බොහොම දුකසේ ජීවත් වෙන්නේ. හැබැයි ඒ අන්ධකාරය ඉපදිලා තවත් ඒ කෙනා අඳුරෙන් අඳුරටම යන කෙනෙක්. ඒ කියන්නේ සිත, කය, වචනේ මුල් කරගෙන කරන්නෙම අකුසල්මයි. අර දුක්ඛිත ජීවිතයක් ගත කරාට කවදාවත් ගුණයක් පුරන්න වචනෙන්වත් යහපත් වචනයක් කතා කරන්නේ. කතා කරොත් එක්ක බොරුවක්, කේලමක්, පරුස වචනයක්, හිස් වචනයක්. හිතෙන් හිතන්නේ අනුන්ට අනතුරක් කරන්න. උදේ ඉඳන් රෑ වෙනකන් සැලසුම් කරන්නේ එක්ක කාගේ හරි දෙයක් කඩා වඩා ගන්න හැටි හොරකමක් සැලසුම් කරනවා, දුරාචාර ජීවිතයක් සැලසුම් කරනවා. එක්ක ජීවිතේ එක්ක මත්කුඩු මත්ද්‍රව්‍යත් එක්ක වෙන්න පුළුවන්. එක්ක එවැනි වෙළඳාමක් තුල ජීවත් වෙන්න උත්සාහ කරන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර ලාවට නගරේ මිනිස්සුන්ව මුලා කරලා එක්ක කාගේ හරි දෙයක් හොරකම් කරලා එවැනි දෙයකට තමයි එක්ක පෙළඹෙන්නේ. තමන් අඳුරේ ඉපදිලා අඳුර කරාම යන කෙනා. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නවා අඳුරෙන් අඳුරට යන කෙනෙක් හැටියට. අපිට මේ වගේ අය සමාජයේ ඕන තරම් දකින්න ලැබෙනවා. මේ අය දුප්පත්කම නිසා හොරකම් කරනව නෙමෙයි. පින්තුනි, සමහර අය මේ පුරුදු එක, මේ සංසාර පුරුදු එක අපි දැකලා තිනවා. සමහර අය ඉන්නවා මොන තරම් අගහිඟකම් තිබුණත් කවදාවත් හොරකමක් කරන්නේ නැති මිනිස්සු ඉන්නවා. සමහරු කියනවා කාගෙන් හරි ඉල්ලගෙන අතපාල ජීවත් වුණත් හොරකම්නම් කරන්න එපා. තමන්ට පුළුවන් විදිහට යහපත් වචන සමහරලාවට කෙනෙකුට කතා කරත් අනේ සුවපත් වේවා, යහපතක් වේවා, මෛත්‍රී සහගත වචනයක් කතා කරනවා. තමන්ට පුළුවන් හැටියට හිඟමනේ ගිහිල්ලා හරි ජීවත් වෙන තමන්ට ලැබෙන දෙයකින් සතෙකුට හරි කෑම ටිකක් දීලා සතුටු වෙනවා. පුළුවන් මට්ටමින් පිනක් කරනවා. අඩු ගානේ මල් පහන් ටිකක් හරි පූජා කරලා බුදුන් අඳිනවා. පුළුවන් නම් පන්සලකට ගිහිලා ওই පැත්තක වාඩි වෙලා බුදුන් ඇඳලා තමන්ට ලැබෙන දෙයින්. අපි දැකලා තියෙනවා එක් වටමස්ථාන ළඟ ওই අනුරාධපුර පොළොන්නරුවේ ගත්තත් සමහර අම්මලා ඉන්නවා, සමහර අයගේ ජීවිතවල නිදාගන්න තැනක් නැහැ. ඇවිල්ලා ගහක් යට නිදාගන්නේ පත්‍ර කොලයක් එලාගෙන, එක්ක ඉත්‍රිදි කෑල්ලක් තියාගෙන ගිහිල්ලා බුදුන් අඳිනවා. ශ්‍රී මහබෝධිය ළඟ ගිහිල්ලා පිරිත් කියලා හොඳට බුදුන් අඳිනවා. කවුරු හරි කෙනෙක් දෙන කෑම එකක් එක්ක, කවුරු හරි කෑම එකක් දෙනකොට ගිහිල්ලා එතන හිටගෙන ඉඳලා ඒ දෙයක් ඉල්ලගෙන කාලා ආයෙක රුවන්ලි සෑය ළඟට ගිහිල්ලා පිරිත් කිය කිය බුදුන් අඳිනවා. බඩකින් එනකොට එක්ක ටැප් එකකට හරි ගිහිල්ලා කටාල්ලගෙන වතුර චුට්ටක් බොනවා. කුසගින්න වතුර ටිකකින් හරි කුසගින්න නිවා ගන්න. ආයෙ ගිහිල්ලා බුදුන් අඳිනවා, පිරිත් කියනවා. තමන් ගුණ ධර්මයක් පුරනවා මොනතරම් අගහිඟකම් තිබුණත්. කුසට දෙයක් නැතිවෙන්න පුළුවන්. බොන්න වතුර ටිකක් නැතිවෙන්න පුළුවන්. හරියට අඳින්න ඇඳුමක් නැතිවෙන්න පුළුවන්. ඒ තියෙන ඇඳුම එකම ඇඳුම ඇඳගෙන හරි තමන් ගුණයක් පුරාගෙන ගුණධර්ම රැකගෙන ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒ අතර දැන් අපි දකින ලෝකේ සමහර රටවල් අතර අපි පසුගිය කාලේ අපිට ඔය බුරුමේ කියලා හඳුන්වන මියන්මාර් කියන හඳුන්වන රටට යන්න අවස්ථාව සැලසුණා. මේ රටේ ගත්තාම අවුරුදු 20 ගානක් බටහිර රටවල් සම්බාධක දාලා ඒ හමුදා පාලනයකට යෑම නිසා ඒ රට සම්බාධක තුලින් හිර කරපු රටක්. එතකොට අවුරුදු 20 ගානක් සම්බාධක තුල ඒ රටේ ආර්ථිකය කඩාගෙන වැටිලා බොහෝම දුප්පත් අසරණ මට්ටමට මිනිස්සුන්ගේ ආර්ථිකය වැටලා තියෙනවා. හැබැයි 96%, 97% බෞද්ධයෝ, සමහර ප්‍රදේශවල 99% බෞද්ධයෝ ජීවත් වෙන. විශාල බෞද්ධ ජනගහනයක් ජීවත් වෙන රටක් බුරුමේ, මියන්මාරේ කියන රට. ඒ මිනිස්සු හොරකම් කරන්නේ. කොච්චර දුප්පත් වුණත් හරිම පුදුමයි. සමහර ලාවට ඒ අයට පේන්න සල්ලි සමානලාට බෑග් එකක් ලක්ෂ ගාණක් පේන්න බිම දාලා ගියත් පස්සෙන් පන්නගෙන ඇවිල්ලා හරි ගෙනහලා දෙනවා. ඉන්න හෝටලේක යමක් අමතක වෙලාවත් එක්කෝ වාහනයක් අරගෙන හරි වාහනේ පස්සෙන් ඇවිල්ලා මගට ඇවිල්ලා ගෙනහලා දෙනවා. සමහර ලාවට ආයි යනකොට වෙනම අරන් තියලා තියෙනවා. එක්කෝ නම්බරයක් හරි හොයාගෙන ආපහු ගෙනහලා දෙනවා. අපි දකිනවා පාරවල් වල ඉන්න අසරණ අය ඔවුන් යම් යම් දේවල් විකුණනවා. අපි ඔවුන්ට අනුකම්පා කරලා ඒ විකුණන දෙයක් නොගෙන යම් මුදලක් දෙන්න හැදුවත් ඒක ගන්න ඒක එපා කියනවා. කැමතිනම් මේ බඩුව ගන්න, නමුත් මේ මුදලක් එපා කියනවා. එතකොට ඒ වගේ අපිට පේනවා සමාජයක් තුළ එවැනි මිනිස්සු හොරකම් කරන්නේ අසරණකම නිසා නෙමෙයි. ඒ ඔවුන්ගේ සමහර පුරුදු අසරණකම නිසා හොරකම් කරනවා නම් කන්න නැති මිනිස්සු, අසරණ මිනිස්සු ඕන තරම් ඉන්නේ. හැම මිනිස්සයාම හොරකම් කරන්නේ. ඒ නිසා මේ සංසාර පුරුදුත් එක්ක සමහර අය ඉන්නවා අඳුරේ ඉපදිලා අඳුර කරාම යන අය. ඒ අය පෙර සසරේ අකුසල සහගත පුරුදු නිසාම දුප්පත් වෙලා උපදින. උපදින්නේ බොහොම අසරණ තැනක. හැබැයි ඔවුන් එදා ඉඳන් කරන්නේ තවත් අඳුරටම යන දේවල්. එක්ක හොරකම්, වංචා, දුරාචාරය, මත්කුඩු, මත්ද්‍රව්‍ය, ඊළඟට මේ වගේ නොයෙක් සමාජයට හානි කර දේවල් තමයි ඔවුන්ගේ ව්‍යාපාර. ඔවුන් කොහොම හරි කීයක් හරි හම්බ කරගන්න උත්සාහ හිඟා කෑවත් මේක ඇත්ත කියලා නෙමෙයි. මිනිස්සේ ක්‍රවට්ටල බොරුවෙන් වංචාවෙන් තමයි දෙයක් ඉල්ල ගන්න පෙළඹෙන්නේ. ඒ නිසා මෙන්න මෙවැනි පුද්ගලයෝ අපිට සමාජයේ දකින්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ඒ අය අඳුරෙන් අඳුරට යන අය. ඊළඟට පින්වත්තුනි තව පිරිසක් ඉන්නවා අඳුරෙන් එළිය කරා යන අය. අන්ධකාරය උපදිනවා පෙර සසරේ අකුසලයක් නිසා. හැබැයි සංසාර පුරුද්ද තියෙනවා වෙන්න පුළුවන් පිනට. ඒක මේ වගේ. ඒ කියන්නේ අපිට සමාජය තුළ දකින්න ලැබෙනවා සමහර අය ඔබ දැකලා ඇති සමහර අම්මලා ඉන්නවා හරි සිල්වත්, කාටවත් කරදරයක් නැහැ. හැබැයි මේ මිනිස්සුන්ටම කරදර. කාටවත් කරදර මිනිස්සුම කියනවා මේ කිසි කෙනෙකුට හිරිහැරයක් නැතුව තමන්ගේ පාඩුවේ ජීවත් වෙන, එදා වේල හම්බ කරගෙන ජීවත් වෙන මේ මිනිස්යාටම නෙමේ කරදර කියනවා. අපිට දකින්න ලැබෙන එවැනි අය සමහර ලාවට සතර පොහේට සීල් ගන්නවා, බුදුන් අදිනවා, පින්කම් කරනවා. හැබැයි මේ මොනවා කරත් සමහරට බොරු චෝදනා, නින්දා, අපහාස, සමහර ලාවට හුලඟක් ආවත් ගහක් හරි කඩාගෙන වැටෙන්නේ මේ ගෙටමයි. ඒ මිනිස්යාට හරි කරදර. එතකොට බැලුව බැල්මට පේනවා සිල්වත් කෙනෙක්, ගුණවත් කෙනෙක්, කාටවත් කරදරයක් නැති කෙනෙක්, හොඳට පින් කරන කෙනෙක්, ගුණධර්ම රකින්න කෙනෙක්, තමන්ට ලැබෙන බත්පත පවා සතෙකුට හරි දන් දෙන කෙනෙක්. හැබැයි මේ මිනිස්යාටම කරදර. ඇයි මෙහෙම වෙන්නේ කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. පින්වතුනි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේ සසර ගමනේ. අපි කවුරුත් පින්පව් සසරේ දායාද කරගෙන යන පිරිසක්. ඔබ හිතන්න මෙහෙම සාමාන්‍ය පෘථජ්ජන කෙනෙක් ගැන හිතන්න, මාර්ගඵලයක් ලැබපු කෙනෙක් නෙමෙයි, පෘථජ්ජන ජීවිතයක් ගත කරන බොහොම සිල්වත් ගුණවත් සාමාන්‍ය කෙනෙක් ගැන හිතන්න. අපි නිකම් අම්ම කෙනෙක්වකම උපාසක අම්ම කෙනෙක්ව සිල්වත්ව ජීවත් වෙනවා, ගුණ යහපත්ව ජීවත් වෙනවා. හැබැයි මාර්ගඵල ලැබලා නැහැ. හොඳට පින් කරනවා. හැබැයි මේ කොච්චර පින් කරත් සෝවාන්වත් වෙලා නැත්නම් අකුසලුත් කෙරෙනවා. ඉරිසියාව ඇති වෙනවා, කේන්ති යනවා, තරහව ඇති වෙනවා. සමහර ලාවට වචනෙන්, සිතින්, කයින්, වචනෙන් අකුසලු ටික ටික කෙරෙනවා. අපි සාමාන්‍ය තේරුම් ගන්න මෙහෙම හිතමු, කෙනෙක් ඉන්නවා ජීවිතේ 120%ක් තරම් අකුසල් කරගත්ත කෙනෙක්. හැබැයි එයා ගොඩාක් පින් කරන කෙනෙක්. ඒ නිසා 80%ක් තරම් මුළු ජීවිතේම පින් කරන, නිතර බුදුන් අඳිනවා, දන් දෙනවා, සීල් රකින්නවා, අනුන්ට උදව් උපකාර කරනවා, බොහොම ගුණහපත් කෙනෙක්. එතකොට වැඩිපුර ජීවිතේ බර වෙලා තින් පිනට. දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් 80%ක්ම පින් කරගත්ත කෙනෙක්. මම මේ ප්‍රතිශත කියන්නේ ඔබට තේරුම් ගන්න. එතකොට 20%ක් තරම් ජීවිතේ අකුසලුත් කරගත්ත කෙනෙක්. එතකොට මෙහෙම කෙනෙක් මරණාසන්න වෙනකොට දැන් පින බලවත්. එයා ගොඩාක් පින් කරලා නිසා පින බලවත්. ඒ පින බලවත් කෙනා ඒ පින බලවත් වෙලා මරණින් මත්තේ අපි හිතමු එයා දිව්‍ය ලෝකෙ ඉපදුනා කියලා. පින්වතුනි, ධර්මයේ තියෙනවා ගති සම්පatti ගති විපatti කියලා විස්තර වෙනවා. ගති සම්පatti කියන්නේ දිව්‍ය ලෝකෙ කියන්නේ ගති සම්පත්තිය. එතන සැප විපාක දෙන තැනක්, අකුසල විපාක දෙන තැනක් නෙමෙයි. එතකොට අර පින්පව් දෙකම කරලා වැඩිපුර පින බලවත් කෙනා දිව්‍ය ලෝකෙ ඉපදුනාට පස්සේ දැන් අර එයාගේ ජීවිතේ කරලා තිබිච්ච අකුසල් ටික යටපත් වෙනවා. එතන අකුසල විපාක දෙන තැනක් නෙමෙයි. දිව්‍ය ලෝකෙ කියන්නේ අකුසල් විපාක දෙන්නේ නැහැ. අර ජීවිතේ කරලා තියෙන පින් ටික දෙව්ලොවින් දෙව්ලොවට විපාක දෙනවා. සමහර දෙවිවරු ගැන දේශනාවල තියෙනවා චාතු මහරාජික දිව්‍ය ලෝකෙ ඉපදිලා සම්පූර්ණ දිව්‍ය ආයුෂ ගෙවනවා. එහෙන් චුත වෙලා තවුදිසා දෙව්ලොව පහළ වෙනවා. එහෙත් දිව්‍ය සැප සම්පත් විඳලා ඒ පින තවත් සසරේ පින බලවත් නම් තුසිත දිව්‍ය ලෝකෙ පහළ වෙනවා. යාමේ තුසිතේ නිම්මාන් රති පරණිම්මිත වසවර්ති. ওই දිව්‍ය ලෝක හයේම මාරුවෙන් මාරුවට දෙව්ලොවින් දෙව්ලොවට කල්ප ගණන් පින බලවත් කෙනා පිනේ විපාක ගෙවනවා. බුදුරජාන් වහන්සේ පෙන්නනවා මෙහෙම දෙව්ලොවින් දෙව්ලොවට පිනේ විපාක ගෙවාගෙන ගෙවාගෙන යනකොට අපි හිතමු කල්ප ගාණක් ගියා කියලා. එහෙම කාලයක් යනකොට අර පින විපාක දීලා පින ගෙවිලා අවසන් වෙනවා. පින අවසන් වෙගෙන එනකොට බුදුරජාන් වහන්සේ පෙන්නනවා ලකුණු පහක් පහළ වෙන. මේක තියෙන්නේ පුබ්බ නිමිත්ත කියන සූත්‍රය. ඒ දෙවිවරුන්ගේ පින අවසන් වෙනකොට දිව්‍ය ලෝකේ පැලඳගෙන ඉන්න මල් මාලා පරවෙන්න පටන් ගන්නවා. ඒ දෙවියන් පැලඳගෙන ඉන්න දිව්‍ය මල් මාලා පරවෙනවා. දෙවියන්ගේ දිව්‍ය සලුපිලි කෙලුටු වෙගෙන යනවා. දිව්‍ය ශරීරවලින් දහඩිය වැගිරෙන්න පටන් ගන්නවා. දිව්‍ය ශරීරවල තිබ්බ දීප්තිමත් භාවය, ප්‍රභාස්වර භාවය අඩු වෙලා ඒ දිව්‍ය ශරීර දුර්වර්ණ වෙගෙන යනවා. ඒ විතරක් නෙමේ දිව්‍ය විමානවල සිත් තලවන්නේ නැතුව යනවා. මේ ලකුණු පහළ වෙන්නේ දිව්‍ය ලෝකෙන් චුත වෙන්න අර පින ගෙවිලා දැන් අවසන් වෙගෙන යනකොට චුත වෙන්න ලං වෙනකොට මේ ලකුණු පහළ වෙනවා. එතකොට තමන් එක්ක එකට කාලයක් දිව්‍ය ලෝකේ හිටපු අනෙක් දෙවිවරු ඒ දෙවියන්ට අර චුත වෙන්න ආසන්න කෙනාට මඟ පෙන්නනවා. ඉතෝ බොහෝ සුගතින් ගච්ච පින්වත ඔබ ඉක්මනට සුගතියට යන සුගතිය හිත පිහිටවා ගන්න කියනවා. සුගතින් ගන්්වා සුලද්ද ලාබන් ලබ, ඔබ සුගතියට ගිහිල්ලා උතුම්ම ලාභය ලබන්. සුලද්ද ලාබන් ලබිත්වා සුපතිට්ටිතෝ භවාතීති, ඒ උතුම් ලාභය ලබාගෙන ඒක තුළ ස්ථාවර වෙන්න කියන. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි, දිව්‍ය ලෝකෙන් පිනගෙවිල අවසන් වෙලා චුත වෙන්න ආසන්න දෙවිවරුන්ට අනික් දෙවිවරු සුගතිය යන්න කියලා පෙන්වෙයි මනුස්ස ලෝකේ කියනවා. ඒකට හේතුව දැන් දිව්‍ය ලෝකේ ඉන්න ඉන්න කියලා වැඩක් නැහැ. අනේ ඔයා දිව්‍ය ලෝකෙම ඉන්න, අනේ දිව්‍ය ලෝකෙම ඉන්න කියවට වැඩක් නැහැ. දැන් දිව්‍ය ලෝකේ ඉන්න තරම් තිබ්බ පින දැන් ගෙවලා අවසන් වෙලා දැන් පහළටයි වැටෙන්න තියෙන්නේ. දැන් වැටෙනවා නම් ඊළඟට වැටෙන්න තියෙන්නේ එක්කෝ නිරේ, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, අසුර අපාය. ටිකක් හරි පිනකින් උපදිනවා නම් සුගතියක් හැටියට තියෙන්නේ මනුස්ස ලෝකේ. එතකොට දිව්‍ය ලෝකෙන් චුත වෙලා අපායකට නොඇටි ඉක්මනට ඔබ මනුස්ස ලෝකෙ හිත පිහිටවා ගන්න කියනවා. මනුස්ස ලෝකෙට ගිහිල්ලා සුලද්ද ලාභන් ලබ, උතුන් ලාභය ලබන්න කියනවා. බුදුරජාන් වහන්සේ වදාළ දෙවියන් උතුන් ලාභය හැටියට හැඳින්වුවේ තිසරණේ සද්ධා ලාභයයි. ඒ උතුන් ලාභය ලබන්න කියනවා. ඒ ලාභය ලබනවා විතරක් නෙමෙයි, ඒ උතුම් ලාභය තුළ සුප්පතිට්ඨිතෝ භවාතීති, ඒ උතුම් ලාභය තුළ ස්ථාවර වෙන්න කියනවා. ඒ කියන්නේ මනුස්ස ලෝකෙට ගිහිල්ලා ඔබ සෝවාන් වෙන්න කියනවා. සතරාපායෙන් සදහටම මිදෙන කෙනෙක් හැටියට සෝවාන් වෙලා ආයි දෙවියන් අතරට එන්න කියලා මඟ පෙන්නනවා. එතකොට පින්වතුනි, අර දිව්‍ය ලෝකේ පින ගෙවලා අවසන් වෙච්ච කෙනෙක් දෙව්ලොවින් චුත වෙලා මනුස්ස ලෝකෙට ආවොත් දැන් එයාගේ පින ගෙවිලා ඉන්නේ. එයා මනුස්ස ලෝකේ උපදින්නේ බොහොම දුප්පත් තැනක. සමහර ලාවට යාගේ පෙනුමෙන් ගත්තත් බොහොම ලස්සන කෙනෙක් නොවෙන්න පුළුවන්. රත්තරන් පාට ශරීරයක් ඇති, බොහොම පෞරුෂවත්, බොහොම ලස්සන ආකර්ශනීය පුද්ගලයෙක් නොවෙන්න පුළුවන්. සමහර ලාවට යා උපන්දා ඉඳන් අර පෙර අකුසල් එක්ක මොකක් හෝ අසනීපයක්, එක්ක ලෙඩක්, එක්කෝ ශරීරයේ ඇහැක වෙන්න පුළුවන්, ඇඟිලිවල වෙන්න පුළුවන්, අතපයි වෙන්න පුළුවන්, මොකක් හරි විකෘතිතාවයක් ඇති උපදින කෙනෙක් වෙන්නත් පුළුවන්. ඇයි යා පෙර අකුසලයක් බලවත් වෙලා අපාය නොවැටි යන්තම් මනුස්ස ලෝකෙ ඉපදිලා බේරුණේ, දිවි ලෝකෙ පින ගෙවල අවසන් වෙලයි පහළට වැටුනේ. දැන් අන්න එයා අන්ධකාර උපතක් ලබලා තියෙනවා. අන්න එයා මනුස්ස ලෝකෙට ආවේ බොහොම බලවත් පින බලවත් වෙච්ච තැනක නෙමෙයි, පින දිව්‍ය ලෝකෙ ගෙවලා මෙහි අඳුරු තැනක ඉපදුනේ. හැබැයි පින්වතුනි, අඳුරු තැනක ඉපදුනාට මතක තියාගන්න, සසරේ යන්නේ විඥාණයත් එක්ක යන සංසාර පුරුදු ගොඩක් තියෙනවා. මේ විඥාණය කියන්නේ සසර පුරුද්දට අනුව ගොඩ නැගෙන දෙයක්. එයාගේ විඥාණි පුරුදු වෙලා තියෙන්නේ සසරේ පිනට. සසරේ හරියට පින් කරලා පෙර ජීවිතවල ඔබට මතක ඇති අපි සඳහන් කරා 80%ක් තරම් පින් කරගත්ත කෙනෙක් ගැන මේ සඳහන් කරේ. දිව්‍ය ලෝකේ කල්ප ගණන් දෙව්ලොවින් දෙව්ලොවට හිටපු කෙනෙක්. එතකොට එයාගේ විඥානේ තියෙන්නේ සසර පුරුද්ද තියෙන්නේ පිනට නම්, අර කොච්චර දුප්පත් තැනක ඉපදුනත් වේලක් කර වේලක් කාල හරි දන් දෙන්නමයි හිත. අන්න එයා අඳුරෙන් එළිය කරා යනවා. ඇයි? සසර පුරුද්ද තියෙන්නේ පිනට. කොච්චර අගහිඟකම් තිබ්බත් කොහොම හරි සමහරවිට සීල් රෙද්දක් හරියට නැති වෙයි. එක්කෝ ගිහිලා සීල් ගන්න සීල් රෙද්දක් නැහැ. පන්සි පොයි දවසට ගිහිලා ධර්මශාලාවෙන් එළියේ හරි වාඩි වෙලා අනේ කියන බණ ටිකක් පැත්තක ඉඳන් අහගෙන ඉන්නවා. ආසයි බණහන්. පින් කරන්න ආසයි. දන් දෙන්න ආසයි. වචනකින්වත් කාගේවත් හිතක් රිද්දවන්නේ. කවුරු මොන නින්දා පහස කරත්, කවුරු මොනවා කිව්වත්, මොනවා කියලා බැන්නත් අනේ යා කරගත්ත දෙයාගෙනියයි සුවපත් වේවා. මෛත්‍රී සහගත හිතකින්ම යා හිතන්. එතකොට මේ විදිහට අඳුරෙන් එළිය කරා යන කෙනා කියන්නේ සසර පුරුද්දට අඳුරේ ඉපදුනත් එයාගේ සසර පුරුද්දට යා සිල් රකින්න. සිත, කය, වචනෙන් යහපතේ දෙනවා. පින් කරනවා, කුසල් වඩනවා, පුළුවන් මට්ටමින් දන් දෙනවා. අපිට පේනවා සමාජය තුළ හරීම පුදුම මිනිස්සු අපි මේ බණ කියාගෙන රට පුරා යනකොට, අපි පින්කම් කරනකොට, ආරාම ආයතන චෛත්‍ය ගොඩනගනකොට අපිට මුණ ගැහෙනවා මහා පුදුම චරිත. සමහර අම්මලා ඉන්නවා ගේ තෙමෙනවා, තාර සීට් කෑල්ලක් ටකරමක් දාගන්න ඒකට උත්සාහයක් නැහැ. එක්කෝ ගෙදර තෙමෙන තැන් වලට භාජන තිය තියා ගේ තෙමෙනවා. හැබැයි කොහේ හරි ධර්මශාලාවක සීට් වහනවා කිව්වොත් ණය වෙලා හරි ගිහිලා සීට් එකක් අරන් දෙනවා. කොහෙන් හරි ණයට අරගෙන එක්ක කනකර ආභරණයක් හරි බැංකුවක තියලා සීට් එකක් අරන් පන්සලට පූජා කරනවා. සමහර අය ඉන්නවා ගේ මැටි ගේ තියෙන්නේ. මේ ගෙදර අඩු ගානේ සිමෙන්ති ටිකක් දාගෙන ජීවිතේ කවදාවත් ගෙදර ටයිල් එකක් අල්ලලා ටයිල් පාගපු අය නෙමෙයි. හැබැයි බුදු මැදුරට ටයිල් අල්ලනවා කියොත් පන්සලේ කොහොම හරි එක ටයිල් කැටයක් හරි අරන් පූජා කරන අය ඉන්නවා. ගෙවල් වල බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. තුන් වේල කන්නේ නැහැ බොහොම ගෙවල් බොහෝ ගෙවල් වල. සමහරවිට එක වේලයි එක එක රත් කරගෙන තව එක පාරක් යන්තම් ඉතුරුෙන් ටිකක් කාලා දවසට එක වේලයි යන්නේ. සමහර ගෙවල් වල එක්ක මොන හරි මඤ්ඤොක් කාලයක් තඹගෙන කනවා. එක්ක වෑංජන එකක් එච්චරයි. මෙහෙම ජීවත් වුණාට කොහොම හරි පන්සලේ දාන වේලක් බාරගෙන ණය වේලා හරි වෑංජන වර්ග දෙක තුනක් අඩු ගන්න මොනවා හරි පළතුරු ටිකක් කිරිහට්ටිය අරගෙන පන්සලට ගිහිල්ලා බොහොම සතුටෙන් හොඳට පන්සලේ දාන ටික පූජා කරලා එක්ක ගෙදර ඇවිල්ලා බඩකින් නිදා ගන්න. මෙහෙම මිනිස්සු ඉන්නවා. එතකොට අඳුරේ ඉපදිලා අඳුරෙන් එළිය කරා යන කෙනෙක්. අන්න බුදුරජාන් වහන්සේ දෙවනි පුද්ගලයා හැටියට පෙන්වුවේ අඳුරෙන් එළිය කරා යන කෙනා. අන්න දැන් පුද්ගලයෝ දෙන්නෙක් ගැන ඔබ දැනගත්තා. අඳුරෙන් අඳුරට යන අය ඉන්නවා, අඳුරෙන් එළිය කරා යන අය ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා තුන්වෙනි පුද්ගලයා. අපිට මේ සමාජය තුළ දකින්න ලැබෙනවා එවැනි පුද්ගලයෝ ඕන තරම්. ඒ තමයි එළියෙන් අඳුර කරා යන අය. පෙර සසරේ කරපු පිනක් නිසා ඒ සසරේ පින බලවත් වෙලා එයා බොහොම ආලෝකමත් තැනක උපදිනවා. හැබැයි සසරේ පින බලවත් වෙලා ආලෝකමත් තැනක ඉපදුනාට විඥානේ තියෙන්නේ සසර පුරුද්ද තියෙන අකුසලයට. ඒ නිසා අඳුරටමයි යදෙන්නේ. ඔබ දැකලා ඇති සමාජය තුළ කෝටි ප්‍රකෝටිපතියෝ ඉන්නවා, කවදාවත් දානයක් දෙන්න හිතෙන්නේ නැහැ. කාටවත් උදව්වක් උපකාරයක් කරන්න, කිසිම කෙනෙකුට උදව්වක් කරන්න, මිනිසෙකුට පිහිට වෙන්න, අඩුම ගානේ කෑම වේලක් දෙන්නවත් එහෙම හිත නැමෙන්නේ. ලක්ෂ ගණන් එක ආහාර වේලට හෝටල්වල පිටරටවල්වල ගිහිල්ලා විනෝද වෙන්න, සමහර වෙලාවට එක කෑම පිඟානට එක වේලට රුපියල් දහදාහ පහළොස් දහ වියදන් කළ විනෝද වෙලායනවා. රුපියල් පණහක් සීයක් කවදාවත් එක මනුස්සයකුට කෑම පැකට් එකක් කරන් දෙන්න හිත නැමෙන්නේ. එදකොට පටන්ගන්නෙම එක්කො දුරාචාරෙන් ජීවත්වෙන්නේ. හැබැයි එවැනි පුද්ගලයෝ සමහරයි ඉන්නවා පෙනුමෙන් ගත්තත් බොහොම ලස්සනයි. බැලූ බැල්මට ගත්තොත් බොහොම රත්තරම් පාටයි. බොහොම ආකර්ෂණීයයි, කෙනෙක්ගේ හිත ඇදලා යනවා. බොහොම පෞර්ෂවත්. හැබැයි කරන්නෙම හොරකම්, ජඩකම්, සල්ලාලකම්, දුරාචාර ව්‍යාපාරමයි පටන් ගන්නෙ. එහෙම පුද්ගලයෝ අර ආලෝකෙන් අඳුරට යන අය. හැබැයි සමාජයට මේක තේරුම් ගන්න බැරි වුණොත් මිනිස්සු බැලූ බැල්මට එවැනි පුද්ගලයෝ දිහා බලලා වැරදි දෘෂ්ටි වලට එනවා. ඒ තමයි සමහරු කියනවා බලාපල්ලකෝ අර පෞකාරයට හරියන්නේ නැහැටි. මේ කාලේ පෞකාරයන්ටනේ හරියන්නේ. අකුසල් කරන්න කරන්න මුන්ට හරියනෝනේ. ඔය වගේ වචන කියනවා ඔබ ඕන තරම් සමාජය අහලා ඇති. හැබැයි පින්වතුනි ඒක මෙන්න මේ විදිහට ඔබ තේරුම් ගන්න. දැන් අර කලින් මං විස්තර කරා වගේ ඒක මේ වගේ දෙයක්. මේ සමාජයේ පින්පව් දෙකම කරන පුද්ගලයෙක් ඉන්නවා. අපි හිතමු මේ වගේ කෙනෙක් ඉන්නවා, වැඩිපුරම අකුසල් කරන කෙනෙක්. දැන් සසර පුරුද්දත් එක්ක ගලපන්නයි ඔබ උත්සාහ කරන්න ඕනේ. කෙනෙක් ඉන්නවා අපි අර කලින් අර කතා කරපු පුද්ගලයාගේ අනිත් පැත්ත හිතන්. 180ක් තරම් අකුසල් කරගත්ත පුද්ගලයෙක්, පව්කාරයෙක් ගැන හිතන්. හැම වෙලාවෙම පංච දුෂ්චරිතයේ මෙදෙනවා කියලා හිතන්න. සතෙක් දැක්ක ගමන් එක්ක මරනවා, මරවනවා. පොඩි සතෙක් දැක්ක අනුන්ගේ සතෙක් හරි පැනලා මරණ අය ඉන්නවා. දැන් කොහේ හරි අපි හිතමු කාගේ හරි වත්තකට මොකෙක් හරි සතෙක් ආවා කියලා. සමහරවිට ඒ අය ඒ සතා අල්ලලා ගිහින් දාන්න උත්සාහ කරන, ඒ සතා මරන්න කැමති නැහැ. කෝ දෙන්න මම මරන්නම් කියලා අනුන්ගේ සතා හරි පැනලා මරණ අය ඉන්නවා. එතකොට මේ වගේ කොයි විලෙත් අකුසලයට හිත නැඹුරු වෙච්ච, හොරකමට, සල්ලාලකමට, බේබදුකම් වලට, දුරාචාරයට නැඹුරු වෙච්ච පුද්ගලයෙක්. හැබැයි යාගේ ජීවිතය අපි හිතමු gedara satekuta hari gedara eti karana sataata hari ballekuta hari genahalla watina ballek hari genahalla bo maadarin uratal kara kara uuta kanna bonna tika denawa gedara tamange daruwanta amma taattata hondata salakanawa kiyala hitana ekat pinak ne edakota me vidihata samahara lawata wesak poson enakota wenna puluwam me kaale samahalaata chanda illana bala gana innona chanda kaale enna puluwa ඒ වගේ වෙලාවට එළියට බැහැලා බොහොම උපාසකයා, දානපතියා, දානසාගර, දාන ඒ වචන වලින් බොහොම කැපිලා පේන්න උත්සාහ කරන ස්ටේජ් එකට නැගලා මිනිස්සුන්ට බඩුමලු දෙන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ජීවිතේ 120ක් තරම් කපටිකමෙන් හරි කාට හරි උදව්වක් කරත් ඒක පිනක්. එතකොට 120ක් තරම් පින් කරගත්ත කෙනෙක්. හැබැයි ජීවිතේ ඇත්තම කතාව ගත්තොත් 80ක් 90ක් පව කරගත්ත පව්කාරයෙක්. මෙහෙම පුද්ගලයෙක් මරණාසන්න වෙනකොට ඔන්න යාගේ ජීවිතේ දැන් වැඩිපුර බර වෙලා තියෙන්නේ අකුසල් පැත්ත. එයා මරණින් මත්තේ වැටෙනවා නිරේට. අන්න එතන තියෙන්නේ ගති සම්පත්තියක් නෙමෙයි, නිරේ කියන්නේ ගති විපත්තිය. පින්වතුනි ගති විපත්තිය කියන්නේ අපායට වැටුණාට පස්සේ කෙනෙක් නිරේට වැටුනොත් එයා සසරේ කරපු පින් ටිකක් තිබුණත් ඒ පින විපාක දෙන්නේ නැහැ. නිරේ කියන්නේ පින විපාක දෙන තැනක් නෙමෙයි. එයාට මරණ මංචකේ බලවත් වෙලා, අකුසලයක් බලවත් වෙලා එයා නිරේට වැටෙනකොට සසරේ කරපු බොහෝ අකුසල් එකට එකතු වෙවි එකතු වෙවි අකුසල විපාක තමයි අපාය තුල ගෙවෙන්නේ. අපි හිතමු අපාය ඔබ අහලා ඇති දේවදූත සූත්‍රේ, බාලපඬිත සූත්‍රේ වගේ දේශනා ගොඩාක් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේට සඳහන් අපාය ගැන විස්තර කරන දේශනා. ඒවේ බුදුරජාන් වහන්සේ පෙන්නනවා මේ අපාය වැටුණාට පස්සේ අකුසලයේ ගෙවෙනකන් ආයි චුතවීමක් කියලා එකක් නැහැ. ටිකක් ගෙවලා මං පස්සේ ඊතුරු ටික ගෙවන්න එන්නම් ගිහිල්ලා එන්නම් කියලා එහෙම එන්න පුළුවන්කමක් නැහැ. සමහරු මෙරි මෙරි එතනම පහළ වෙනවා. දේශනාවේ සඳහන් වෙනවා දේවදූත සූත්‍රයේ සමහරු මහා නිරේ වැටිලා දුක් විඳලා ඊළඟට එතනින් වැටෙනවා ලෝකුඹ නිරේට. ලෝකුඹ නිරේ පැහි පැහි බොහෝ කාලයක් දුක් විඳලා ඊට පස්සේ අසිපත් නිරේට, උණුවලු නිරේ, කුක්කුල නිරේ, මේ වගේ අපායෙන් අපායට වැටි වැටි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අකුසලයේ ගෙවෙනකන් චුතවීමක් නම් නැහැ කියලා. දැන් ඔබ හිතන්න ඒ පුද්ගලයාත් කල්ප ගානක් අපායෙ ඔහොම අකුසල් ගෙව අපි හිතමු කල්ප ගානක් අපායෙම හිටියා කියලා. දැන් ඔහු සසරේ කරපු අකුසල විපාකත් ගෙවිලා අකුසල විපාක ගෙවිලා අවසන් වෙනවා, අඩු වෙනවා. ඒවැ අකුසල විපාක ශක්තිය හීන වෙනවා. දැන් අකුසල විපාකයන් ගෙවිල අවසන් වෙනකොට අපායෙන් චුත වෙනකොට දැන් එයාට බලවත් වෙලා තියෙන්නේ අර ඉතුරු වෙලා යටපත් වෙච්ච පුංචි පින දැන් බලවත් වැඩි. ඇයි අකුසල් ගෙවලා තියෙන්නේ? එයා පින බලවත් වෙලා අපායෙන් චුත වෙලා මනුස්ස ලෝකෙට එන්නේ. අන්න දැන් මනුස්ස ලෝකෙට එනකොට එයාගේ පින ගොඩක් බලවත්. අකුසල් අපායේ කල්ප ගණන් ගෙවලයි මනුස්ස ලෝකෙට ආවේ. එයා උපදින්නෙම සමහරලාට බොහොම පොහොසත් තැනක. එයා පෙනුමෙන් ගත්තත් ලස්සනයි. පුංචි කාලේ ඉඳන් බැබලෙන රත්තරන් පාට ශරීරයක් තියෙන. බොහොම නිරෝගී සම්පත්තිය තියෙන. පෙනුමෙන් ගත්තොත් බොහොම පෞරුෂවත් කෙනෙක්. ඊළඟට මොන ව්‍යාපාරේ පටන් ගත්තා සමහරලාට දෙමව්පියන්ගේ වෙන්න පුළුවන්, දේපළ වෙන්න පුළුවන්, පරම්පරාගත දේවල් වෙන්න පුළුවන්, එයාට ලැබෙනවා. සමහරලාට නිකන්ම අනුන්ගේ දේවල් ලබන්න තරම් පින තියෙනවා. ඒ ලැබෙන දේවල් එක්ක තමම් යාන වාහන, ගෙවල් දොරවල්, ගොඩනැගිලි, ව්‍යාපාර, රට රටවල් වල පවා දීපල තියෙන්න පුළුවන්. දැන් එයා මනුස්ස ලෝකෙදී අන්න ආලෝකමත් තැනක ඉපදිලා තියෙන. අපායේ කර්ම ගෙවලාවේ. එයා මනුස්ස ලෝකෙ ඉපදුනේ එලියක් ඇති තැනක. එයාගේ ජීවිතේ බොහොම ආලෝකමත්. බැලෝ බැල්මට යාට සල්ලි තියෙනවා, දීපල තියෙනවා, පෙනුම තියෙනවා, ලස්සනයි, නිරෝගී සම්පත්තිය තියෙනවා. දැන් එයා එලියක් ඇති තැනක ඉපදිලා. හැබැයි පින්වතුනි, සසර පුරුද්ද විඥානි පුරුදු වෙලා තියෙන පිනට නෙමෙයි, සසරේ පෞකමට නැඹුරු වෙච්ච පෞකාර ජීවිතයක් පුරුදු වෙච්ච කෙනෙක්, අකුසලයට නැඹුරු වෙච්ච හිතක් තියෙන. අන්නේ සංසාර පුරුද්දයි බලපාන්නේ. පිනට පුරුදු වෙච්ච කෙනාට පින සසරේ පුරුද්දක් හැටියට එනවා. ඒවා තමයි පාරමිතා කියන්නේ. සසරේ දන් දීදී පිනට දාණයට හිත පුරුදු කරගත්ත කෙනා සසරේ දාන පාරමිතාවට හිත නැඹුරු වෙනවා. සසරේ සීල් රැකපු කෙනාට කොච්චර කරදර බාධා තිබ්බත් සීලයටමයි හිත නැඹුරු වෙනවා. සසරේ පින් කරපු කෙනාගේ හිත පිනට නැඹුරු වෙනවා. සසරේ අකුසල් කරපු කෙනාගේ හිත අකුසලයට ඇදෙනවා. එතකොට මේ පුද්ගලයාට කොච්චර සල්ලි තිබුණත් පෙර සසරේ දුරාචාරයට, දුස්සීලකමට, හොරකමට, වංචාවට, ජඩකමට පුරුදු වෙච්ච මනසක් තියෙන. ඒ සංසාර පුරුද්ද ඒ ජීවිතෙත් මතුවෙනවා. ඒ සසර පුරුද්දට අනුව කෝටි ගණන් සල්ලි තිබුණත් කවදාවත් දානයක් දෙන්න හිතෙන්නේ, පිනක් කරන්න හිතෙන්නේ. සමහර ලාවට ව්‍යාපාරයක් පටන් ගන්න ඕනෑ කියලා හිතුණත් පටන් ගන්න හිතෙන්නෙම එක්ක මත්කුඩු ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. එක්ක මොනවා හරි කැසිනෝ වගේ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාට හරි හානි කර මද්රව්‍ය මත්කුඩු බෙදා හරින දෙයක් එක්ක අවියාවිද වෙන්න පුළුවන්. මොකක් හරි හොර ජාවාරමක් වෙන්න පුළුවන්. කොමිස් පගාවක් ගන්න දෙයක් වෙන්න පුළුවන්. එක්ක හොරකමක් වෙන්න පුළුවන්. එතකොට මේ වගේ තමන්ට සල්ලි තියෙනවා ඇති තරම්. නමුත් තව තවත් හිත නැඹුරු වෙන්නේ කොච්චර තිබුණත් දුරාචාරයටමයි හිත යන්නේ. තමන්ට දිව්‍යාංගනාවක් වගේ ලස්සන බිරිඳක් ඉන්නවා ඉන්න පුළුවන්. හැබැයි සල්ලාලකමටමයි හිත යන්නේ. කොච්චර ලස්සන බිරිඳක් ගෙදර හිටියත් කොහේ හරි දුරාචාරේ ගිහිල්ලා සල්ලාලකමේ ගිහිල්ලා ඒ සල්ලාල ජීවිත ගත කරලා එනවා. ඒ සසර පුරුද්ද. එතකොට මේ වගේ බුදුරජාන් වහන්සේ මෙවැනි පුද්ගලයන්ව පෙන්වී එළියෙන් අඳුර කරා යන හැය හැටියට අපිට ඒ වගේ අය ඕන තරම් සමාජෙ දකින්න ලැබෙනවා. ආලෝකමත් තැනක ඉපදුනාට යන්නේ අඳුරට. සිත කය වචනේ මුල් කරගෙන කරන්නේම අකුසල්, පව්කම්, ජඩකම්, දුරාචාරකම්. එතකොට එවැනි පුද්ගලයා යන්නේ අඳුර කරාමයි යන්නේ. අන්න එළියෙන් අඳුරට යන කෙනා. දැන් අපි පුද්ගලයෝ 3 දෙනෙක් ගැන කතා කරමු. මේ 3 දෙනාම අපිට ඕන තරම් සමාජ දකින්න ලැබෙනවා. අඳුරේ ඉපදිලා අඳුරටම යන කෙනා. අඳුරේ ඉපදිලා අඳුරෙන් ආලෝකයේ කරා යන කෙනා. ඊළඟට ආලෝකයක ඉපදිලා අන්ධකාරයට යන කෙනා. ඒ කෙනා ගැනයි අපි කතා කරේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා 4 වෙනි කෙනා තමයි එළියෙන් එළියට යන කෙනා. ඒ කියන්නේ ආලෝකයෙන් ආලෝකයට යන කෙනා. අපිට දකින්න ලැබෙනවා සමහර පුද්ගලයෝ එවැනි මහා පින්වන්ත අය පෙර සසරේ පින බලවත්ව මනුස්ස ලෝකයට ආපු අය ඉන්නවා. ඒ අයගේ සසරේ පින් කරලා පින් කරලා පිනට නැඹුරු වෙච්ච විඥානයක් එක්ක මනුස්ස ලෝකෙට එන අය ඉන්නවා. ඒ අය මනුස්ස ලෝකෙ උපදින්නෙත් බොහොම පොහොසත් තැන්වල. පෙනුමෙන් ගත්ත සමහරලාවට බොහොම පෞරුෂවත්, ලස්සනයි, පෞරුෂය තියෙනවා, හැමදේම තියෙනවා. හැබැයි ඒ කොච්චර සල්ලි තිබුණත් ඒ අයගේ ජීවිතේ හැම වෙලාවෙම සිල්වත්. දුරාචාරයකට යොමු වෙන්නේ. වචනයක් කතා කරත් කෙනෙක්ගේ හිතක් සංසිඳෙන දෙයක්. හැම වෙලේම හිතන්නේ කාට හරි උදව්වක් කරන්න. දානයක් දෙන්න. නැති බැරි මනුස්සෙකුට පිහිට වෙන්නේ කො කාටහරි ගියක් හදලා දෙන්න. ඉගෙන ගන්න බැරි ළමයින්ට එක්කෝ පාසල් පොට්ටිකක් හරි දෙන්න. කොහේ හරි ගමනක් ගියත් කෙනෙක් දැක්කහම වාහනයකින් හරි නවත්තලා මොනවා හරි උදව්වක් කරලා කෙනෙකුට පිහිට වෙනවා. හැම වෙලාවෙම සිල් රකින්න, ගුණධර්ම රකින්න, පින් කරන්න, දන් දෙන්න, ඒකටමයි හිත නැඹුරු වෙලා තියෙන්නේ. අන්න බුදුරජාන් වහන්සේ පෙන්නවා එළියෙන් එළියට යන කෙනා

ප්‍රශ්නය හදල තියෙන රන් මිරිවැරි සංගල් පලඳින් රත්තරන් තැටි ආහාරගන්න තමන්ට සේවක සේවිකාව මාලිගාවල් මේ සැප සම්පත් ඔක්කොම තියෙනවා. දිව්‍යාංගනාවක් වගේ ලස්සන කුමාරිකාවක් ඉන්න. හැබැයි මේ මොන සැප සම්පත් තිබුණා එයා ඒවට නොවැලි විමුක්තිය කරා යන්න මහන්සි ගන්න, ධර්මාවබෝධය කරා යන්න මහන්සි ගන්න. එයා සිල් රකින්නවා, ගුණධර්ම පුරනවා, පින් කරනවා. දැන් අනාථපිණ්ඩික සිටුතුමා ගැන හිතන්න. ඒ මොනතරම් සිටු තම්පත්, මොනතරම් දේපල තිබුණත් 54 කෝටියක් වියදම් කරලා ජේතවනේ හැදුවා. ඒ ජේතවනේ හදලා මහා පින් කරනකොට කාලිකදී පෙර අකුසල් බලවත් වෙලා අනාථපිණ්ඩික සිටුතුමාගේ ආර්ථික මට්ටම කඩාගෙන වැටුණා. ඒ දන් දෙන එක නැවැත්තුවේ නැහැ කියන. අනාථපිණ්ඩික සිටුතුමාටත් දේශනාවල සඳහන් වෙනවා වෙනදා ප්‍රණීත විදිහට ඇල්හාලේ බත් බොහෝම ප්‍රණීත විදිහට සූප ව්‍යංජනත් එක්ක ආහාර ගත්ත අනාථපිණ්ඩික සිටුවරයාගේ ව්‍යාපාර කඩාගෙන වැටිලා එක කාලයක් ආවා කාඩි හොදී නියුඩු හාලුයි ආහාර ගන්න. තමන් කන්නෙත් එච්චරයි. හැබැයි ඒ විදිහටම සංඝයාට දන් දෙනවා. දන් දෙන එක නැවැත්තුවේ නැහැ. තමන් මොනත් කරදර බාධාවත් තමන්ට සල්ලි තිබුණත් නැතත් පින් කරන එක නවත්තන්නේ. ඒ පිනට නැඹුරු වෙච්ච සසර පුරුද්දක් ඇති, පිනට නැඹුරු වෙච්ච ජීවිත තියෙනවා. ඒ නිසා පින්වතුනි, ඒ වගේ බුදුහාඳුරු පෙන සමහර අය ඉන්නවා, අර රජවරු ඒ සියලු සැප සම්පත් අතහැලා රාජකුමාරවරු පැවිදි වෙනවා. පැවිදි වෙලා සීල ගුණ දහම් රැකගෙන බණ භාවනා කරගෙන විමුක්තිය කරා නිවන කරා යන අය ඉන්නවා. සමහර අය ඉන්නවා ඇති දේකුත් නැහැ. බුදුහාඳුරු පෙන්නන උපදීන්නේම දුප්පත් තැනක ඉන්න ගේත් තෙමෙනවා. නිදාගන්න තියෙන එක්කෝ පැදුරු කෑල්ලක්. තමන්ට අගහිග කෑම කන්න තියෙන එක්කෝ මැටි කැඩිච්ච මැටි වළඳක්. යක්ෂණීක් වගේ පෙර අකුසලයකට ලැබිච්ච නිතර බනින ගහන වද දෙන බිරිඳක් තමන්ට ලැබිලා තියෙන. ඒත් මේ ටික අතහැර ගන්න බැරුව කොහොමද මම මේවා දාලා යන්නේ, මං කොහොමද මුන් අතහැරලා යන්නේ කියලා මේ ටිකට ඇලිලා සසරේ යනවා. අතහරින්න හිතෙන්නේ, අතහැර ගන්න මනස යොමු වෙලා නැහැ, අතහැරීමක් නැහැ. හැබැයි සසර පින් තියෙන කෙනා රාජමාලිගා අතහරිනවා, රන් මිරි වැඩි සංගල් අතහරිනවා, සේවක සේවිකාව කුඩා වූද මහත් වූද ඥාති සැප සම්පත් කෝටි ගණන් වස්තුව ඒ සියල්ල අතහැරලා විමුක්තිය කරා යනවා. අන්න සසර පින, සසර පුරුද්ද තියෙන කෙනා. ඒ නිසා පින්වතුනි, මේ සසර පුරුද්ද කියන එක ගොඩාක් වැදගත්. අඳුරේ ඉපදුනත් සසර පින තියෙන කෙනා ආලෝකේ කරා යනවාමයි. ආලෝකේ ඉපදුනත් ඒවට බැඳෙන්නේ නැතුව ආලෝකේ කරාම යනවා සසර පින තියෙන කෙනා. සසර අකුසලයට පුරුදු වෙච්ච විඥානයක් ඇති කෙනෙක් සමහරු ඉන්නවා අඳුරේම ඉපදිලා අර සසර පුරුද්දට අඳුරටමයි යන්නේ. පෙර මොකක් හෝ පිනක් බලවත් වෙලා පෙර සසරේ අකුසල් කරපු කෙනෙක් මේ ජීවිතේ යම් සැප සම්පත් ඇති තැනක ඉපදුනත් සසර පුරුද්දට එළියෙන් අඳුරටම යන පිරිසක් ඉන්නවා. ඔබ බලන්න, සමාජය තුළ මේ අපි විස්තර කරපු මේ පුද්ගලයෝ 4 දෙනාම මේ සමාජය අපිට ඕන තරම් දකින්න ලැබෙනවා. ඒ නිසා මේ පුද්ගලයෝ අතරින් අපිට සමාජය තුළ හොයන්න බෑ, බාහිරින් බල්ල හොයන්න බෑ. මෙයා නම් හොඳ සිල්වතා, මෙයා හොඳ උපාසකයා, මෙයා තමයි බොහොම හොඳ කෙනා, ගුණහාපත් කෙනා. අපි පිටින් කෙනෙක් දිහා බල්ලා පිටින් නිගමන දෙන්න බෑ. සමහර වෙලාවට කෙනෙක් දිහා බල්ලා පෙනුමෙන් කෙනෙක් ලස්සන නැති වෙන්න පුළුවන්. පෙනුමෙන් කෙනෙක් බොහොම විරූපී කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එයා බොහොම සිල්වත් ගුණවත් අඳුරෙන් ආලෝකයට යන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට පෙනුමෙන් ලස්සන බොහොම සැප සම්පත් තියෙන බොහොම රජෙක් වගේ වැජබිලා ජීවත් වෙන කෙනෙක් දැකලා හිතන්න පුළුවන් අන්න මිනිස්සු, අන්න පෙර පින විඳින, අන්න සල්ලිකාරයෝ, ඔන්න ජීවිත කියලා. හැබැයි ඒ ජීවිතේ එළියෙන් අඳුර කරා යන දුරාචාරයටම යොමු වෙච්ච පව්කාරම ජීවිතයක් වෙන්න පුළුවන්. මේ මනුස්ස ලෝකේ ඉන්න ටික කාලය තුල ඔය කාල බීලා හිටියට හිසේ තිබ්බ බරක් අතහැරියා වගේ. බුදුරජාන් වහන්සේ පෙනෙනවා යථාබතන් නික්කිතෝ ඒවන් නිරේ. සමහරු ඉන්නවා හිසේ තිබ්බ බරක් අතහැරියා වගේ මේ මනුස්ස ජීවිතේ අවසන් වෙනකොටම මරණින් මත්තේ අපායට වැටෙනවා. ඒ නිසා පින් කරගත්ත කෙනා ගැනත් බුදුරජාන් වහන්සේ පෙන්වුවේ යථාබතන් නික්කිතෝ ඒවන් සග්ගේ. පින් කරගත්ත කෙනා, ඒ පින බලවත් වෙන කෙනා හිසේ තිබ්බ බරක් අතහැරියා වගේ මරණින් මත්තේ සුගතියේ දිව්‍ය ලෝකවල සැප සම්පත් ඇති තැන්වල උපදිනවා. එනිසා පින්වතුනි, අපිට

0: පේනවා අපි ඉපදිලා ඉන්නේ කොතන වුණත්. ඔබට ජීවිතයේ මොන දැන් මේ පුද්ගල සූත්‍රයෙන් අපිට ගන්න තියෙන ජීවිතයට වැදගත්ම ආදර්ශ ටික තමයි ඔබට ජීවිතයේ අගහිඟකම් තියෙන කෙනෙක් වෙන්න පුළුවන් නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ සමාල්ලාවට පොහොසත් කෙනෙක් වෙන්න පුළුවන් දුප්පත් කෙනෙක් වෙන්න පුළුවන් උගත් කෙනෙක් වෙන්න පුළුවන් නූගත් කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ කෙනෙක් ලස්සන කෙනෙක් වෙන්න පුළුවන් විරූපි කෙනෙක් වෙන්න පුළුවන් ශරීරයේ නොයෙක් ආබාධ තියෙන නොයෙක් දුර්වලතා ඇතුව ඉපදිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. සමහරලාට හොඳට අවයවවල හොඳ පෙනුමක් තියෙන හොඳට විකෘතිතාවයක් නැති හොඳ ශක්ති සම්පන්න කෙනෙක් පෞරුෂවත් කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ මේ කිසි දෙයක් නෙමෙයි. ඔබ අඳුරේ හිටියත් ඔබ ආලෝකේ හිටියත් ඔබ අඳුරෙන් එළිය කරා යනවද අඳුරෙන් අඳුරටම යනවට කියන එකයි වැදගත්. ඔබ ආලෝකේ ඉපදිලා නම් ආලෝකෙන් ආලෝකේ කරාම යන කෙනෙක්ද ආලෝකෙන් අඳුරට යන කෙනෙක්ද කියන එකයි වැදගත්. ඒ නිසා ඔබ පුළුවන් තරම් අඳුරට යන්න උත්සාහ නොකර ඔබ අඳුරේ හිටියත් ආලෝකේ හිටියත් අඳුරෙන් එළියට යන්න උත්සාහ කරන්න. ඒ පිණිස ඔබ සිත කය වචනේ සංවර කරගන්න. පුළුවන් තරම් හිතෙන් ඔබට පින් කරගන්න පුළුවන්. සමහර හිතනවා මේ පින් කරගන්න තියෙන්නේ මොනවහරි ලොකු දෙයක් ලොකුවට උත්සවයක් තියලා පූජා කරලා මේක ලොකුවට කරොත් තමයි පින ලොකුවට ලැබෙන්නේ කියලා. පින්වතුනි පින රැස්වෙන චේතනාව තුල චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. මහණෙනි චේතනාව කර්මයයි කියලා බුදුරජාන් වහන්සේ පෙන්වයි. ඒ නිසා ඔබ හිතෙන් මෛත්‍රී කියන්නේ හිතේ රැස්වෙන දෙයක්. මෛත්‍රී සහගතව ඊළඟට ඔබ නියත මිත්‍යා දෘෂ්ටියට නොවැටි කර්ම කනම් ඵල විශ්වාසයකට ධර්මයේ කියන ලෞකික සම්මාදිට්ඨිය එක පිනක් දසවස්තුක සම්මාදිට්ඨිය. ඒකට ධර්මයේ තවත් වචනයක් කියනවා පින්නට නැඹුරු වෙච්ච සම්මාදිට්ඨිය. අන්නේ සම්මාදිට්ඨිය දානේ විපාක ඇත කරන පින්කම් වල විපාක ඇත මෙලවක් ඇත පරලවක් ඇත මවුට සැලකීමේ විපාක ඇත පියාට සැලකීමේ විපාක ඇත උපපාතික සත්‍යයන් ලෝකේ ඉන්නවා. මේ දසවස්තුක සම්මාදිට්ඨිය කියන්නේම හිතෙන් රැස් කරගන්න පින. ඊළඟට අභිජ්ජා කියන්නේ අකුසලයක් අනුන්ගේ දේවල් වලට ආස කරන. මේව මට තියෙනවනම් මේ මුන්ට තියෙනවනම් මුන්ට හරියනවා අනේ මට නැහැනේ කියලා අනුන්ගේ දේවල් වලට ලෝභකම ආසාවත් එක්ක සමහරట్లాවට ඉරිසියා වෛරේ හිතේ උපදිනවා. ඒ අනුන්ගේ දේවල් ඒව නැති වේවා කියලා හිතනවා මිනිස්සු. ඒක අකුසලයක් හිතෙන් රැස් වෙන. ඒ නිසා අනුන්ගේ දේවල් වලට ආසා නොකිරීම. ඒ අය සසරේ රැස් කරගත් පිනක් ඔවුන්ට ලැබුණේ කියලා අනේ මේ හැම දිනාටම හරියන්න ඕන. මේකට ධර්මයේ කියන්නේ සතර බ්‍රහ්ම විහරණ. මෛත්‍රිය කියන්නේ මිත්‍රත්වේ පතුරනවා. කරුණාව කියන්නේ කෙනෙක්ගේ දුකකදී හිතේ ඇතිවෙන උණු වෙන ගතියක්. අනේ පව් කියලා හිත උණු වෙන ගතිය. මුදිතාව කියන්නේ කෙනෙක්ගේ දියුණුව දැකලා අනේ සාදු කොච්චර දෙයක්ද කියලා හදවතින්ම කෙනෙක්ගේ දියුණුවේදී හිතක් සතුටු කරගන්න. උපේක්ෂාව කියන්නේ මේ කර්මඵල ගැන හිතලා ඒ සත්‍යයන් සසරි රැස් කරගත්ත දේවල් ඒ සත්‍යයන් අරගෙන යන්නේ කියලා මධ්‍යස්ථ හිතක් ඇති කරගෙන හැමෝම ගැන නොගැටි හිත මධ්‍යස්ත ස්වභාවයෙන් පවත් ගන්නවා. මෙන්න මේ හිතෙන් රැස් කරගන්න පුළුවන් පිං. ඊළඟට වචනේ තුලින් ඔබ පරුස වචන, කේලම්, හිස් වචන, අනුම් බිඳවන, බොරු මේවා නැතුව ධර්මයේ කියන දස කතා කියලා. ඊළඟට සුභාසිත යහපත් වචන, මෛත්‍රී සහගත වචන. හැම වෙලාවෙම හිතෙනවා අනේ මගේ වචනයක් නිසාවත් තව කෙනෙකුට හිතක් නොරිදේවා, පීඩාවක්, දුකක්, වේදනාවක් නොවේවා. මෛත්‍රී සහගත වචන කතා කරන එක පින. අන්න ඔබ ආලෝකේ කරා යන ක්‍රමේ. ඊළඟට ඔබ කය මුල් කරගෙන ප්‍රාණඝාතයෙන් වළකිනවා, හොරකමෙන් වළකිනවා, වැරදි කාම සේවනයෙන් වළකිනවා, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා. ඒ විතරක් නෙමෙයි ඔබ හිතනවා මගේ කායික ක්‍රියාවක් නිසාවත් තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවේවා. අන්න තමන්ගේ කය මුල් කරගෙන කායික සුචරිතේ, වාචසික සුචරිතේ, මනෝ සුචරිතෙන් යුක්ත ඔබට ජීවත් වෙන්න පුළුවන් නම් ඊළඟට තමන් ධාර්මිෂ්ඨව හරිහම්බ කරගත්ත දෙයින් පුළුවන් තරම් පින්කම් කරනවා, දන් දෙනවා, ධාර්මිෂ්ඨව ජීවත් වෙනවා, පින්වතුනි දෙවියන් පවා වන්දනා කරනවා. ධර්මයේ සඳහන් වෙනවා සක්‍ර දෙවියන් දවසක් මාතලී කියන රතාචාරවරයාට කියනවා මාතලී නන්දන වනයේට යන්න දිව්‍ය රතේ සූදානම් කරන්න කියලා. මාතලී මේ රතේ සූදානම් කරලා බලාගෙන හිටියා සක්‍ර දෙවියෝ ටිකක් පරක්කුයි. ඒ වෙලේ මාතලී කියන සක්‍ර දෙවියන්ගේ රතාචාර්යවරයා ගිහින් බලනවා මොකද මේ සක්‍ර දෙවියන් නන්දන වනයේට යන්න මේ රතේ සූදානම් කරලා පරක්කු. බලනකොට මනුස්ස ලෝකෙ දිහාවට හැරිලා සක් දෙවිඳු වන්දනා කරනවා. ඒ වඳින දිහා බලාගෙන ඉඳලා මාතලිය අහනවා, සක්‍ර දෙවියනි, දෙදෙව්ලොවට අධිපති ඔබට සතරවරන් දෙවියන් පවා වන්දනා කරනවා. ඔබ වගේ කෙනෙක් මනුස්ස ලෝකේ කාටද වඳින්නේ? ඔබෙන් වැඳුම් පිදුම් ගන්න කවුද මනුස්ස ලෝකේ ඉන්න පිරිස කාටද ඔය වැඳේ? ඒ වෙලාවේ සක්‍ර දෙවියන් මුලින් කියනවා, මනුස්ස ලෝකේ ජීවත් වෙන සීල සමාධි ප්‍රඥා වඩන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන ධර්මයේ දියුණු කරගන්න පැවිදි ශ්‍රාවකයන්ට මම පළමුව වන්දනා කරනවා. භික්ෂු භික්ෂුණීන්ට වඳිනවා. සීල සමාධි ප්‍රඥා වඩන ඒ නිවන් මඟ ගමන් කරන ශ්‍රාවකයන්ට වන්දනා කරනවා. ඔන්න පළවෙනි වන්දනාව සක්‍ර දෙවියන්. දෙවනියට වඳිනවා, යේ ගහට්ටා පුඤ්ඤකරා සීලවන්තෝ උපාසකා ධම්මේන ධාරං පෝසෙන්ති තන් නමස්සාමි මාතලි. අන්න සක්‍ර දෙවියන් කියනවා, යේ ගහට්ටා පුඤ්ඤකරා, ගහට්ටා කියන ගිහි ජීවිතය ගත කරනවා, පුඤ්ඤකරා පින් කරමි, ධම්මේන ධාරං පෝසෙන්ති, අය ධාර්මිෂ්ඨව ජීවත් වෙනවා, ධාර්මිෂ්ඨව තමන්ගේ අමුදරුවන්ම පෝෂණය කරනවා, සීලවන්ත උපාසකයි, අයයි සිල්වත් උපාසක උපාසිකාවන්, තන් නමස්සාමි මාතලි, මාතලි ඒ අයටත් මං වඳිනවා. අන්න සක්‍ර දෙවියන් පවා මනුස්ස ලෝකෙට හැරිලා ධාර්මිෂ්ඨව ජීවත් වෙන, ධර්මානුකූලව තමන්ගේ අඹදරුව පෝෂණය කරන සිල්වත් ගුණවත් ශ්‍රාවකයන්ට, ගිහි ශ්‍රාවකයන්ට සක්‍ර දෙවියන් පවා දෙවුරු පවා දෙව්ලොව ඉඳන් වඳිනවා. ඒ නිසා පින්වතුනි, ඔබට දෙවියන්ගෙන් පවා වැඳුම් පිඳුන් ලබන සිල්වත් ගුණවත් කෙනෙක් බවට පත් වෙන්න. ඔබ අඳුරේ ඉපදුනත් ආලෝකේ ඉපදුනත් පෙර කර්මයක් මත දැන් ඉපදුනා නම් දැන් ඒක වෙනස් කරන්න බෑ. හැබැයි ඔබට අනාගතේ වෙනස් කරගන්න පුළුවන්. ඔබට ඔබේ කර්මයත් එක්ක ඔබ ඊළඟට උපදින තැන ඔබට වෙනස් කරගන්න තාම හැකියාව තියෙනවා. ඔබ පුළුවන් තරම් පින් කරනවා කියන්නේ ඔබ අඳුරේ හිටියත් ආලෝකයට යන කෙනෙක්. ඔබ ආලෝකේ හිටියත් ආලෝකේ පැත්තටම යන කෙනෙක්. ඒ නිසා සිත, කය, වචනයෙන් පින් කරන්න, ධාර්මිෂ්ඨව ජීවත් වෙන්න, සිල්වත් වෙන්න, ගුණවත් වෙන්න පුළුවන් තරම් පින් දහම් කුසල් දහම් දියුණු කරගෙන ඔබ හැම දිනාටම ජීවිතයේ ආලෝකේ කරාම යාගන්න වාසනාව ලැබේවා, ලැබේවා, ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානුශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සුදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077-912-47-15 077-60-40-160 දුරකථන අංක මගින්ද 071-80-27-197 වට්සැප් අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති, සියලු දානයන් අතර ධර්මදානය
2: සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේ. ධම්මපදය යම්.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: ලෝකයෙහි බුදුවරයෙකු පහළ වන්නේ ඉතාමත් කලාතුරකිනි. එසේම මිනිස්සුත් භාවය ලබා ගන්නේද ඉමහත් දුකකිනි. සසර දුක් දුරලීම සඳහා අනිවාර්යයෙන් මිනිස් ආත්ම භාවයක් ලබාගෙන නිවන් දැකිය යුතුය.
1: සොතිර කුවන් පෙතලිය.

0: පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යම ලෝකය එහෙම නැත්නම් සතර ආපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල් කරුවෙකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවග්ග
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

0: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?
1: සුදිර කුවන් පෙතලිය.

0: පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා ඒක දුස්සදායක කියලා හාමුදුරුව කෙනෙක්. එක දවසක් මේ ස්වාමින් වහන්සේ පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පියමුතුරා බුදුරජාණන් වහන්සේට පින්වතුනි එක් වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජා කිරීමේ ආනිසංසයෙන් 36 වතාවක් සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 33 වතාවක් මහා රාජ්‍යයේ පෘථිවි රාජ්‍යයේ රජකම් කරන තිබෙනවා. මනුලොවදී සඳහන් කරලා තියෙන ආනිසංස මෙහෙම දක්වන්නට පුළුවන්. රූමත් පුද්ගලයෙකු බවට පත්වීම, ගුණවන්තයෙකු බවට පත්වීම, බොහෝ වස්ත්‍රාදිය ලැබෙන කෙනෙක් බවට පත්වීම, බොහෝ භෝග සම්පත් ඇත්තෙකු බවට පත්වීම, උඩුමියන් ලැබීම, රන්වන් පාට ශරීරයක් ලැබීම, රන් රිදී මුතුමැණික් කියන මේ කාරණාවන්හි ආඩ්‍ය වූ සම්පන්න ලස්සන ජීවිතයක් ලැබීම වස්ත්‍ර පූජාවේ ආනිසංස වශයෙන් සඳහන් වෙනවා. මීට අමතරව පින්වතුනි පිරිනිවන් අපදානයට අනුව මෙන්න මේ කියන ආනිසංසද ලබා ගන්නට පුළුවන්. දුහුවිලි නොඇලෙන සමක් ඇත්තෙකු වීම. දුහුවිලි ඇලෙන්නේ නැති සමක් ඇත්තෙකු බවට පත්වීම. කාන්තිමත් ලස්සන ශරීරයක් ලැබීම. සුසිනිඳු ශරීරයක් ලැබීම. මෙන්න මේ ආනිසංස ලැබෙනුයේ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් වස්ත්‍ර පූජා කිරීම හේතුවෙන්.
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ත

0: ආනේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනයකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක් අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම. සෑම සෙනසුරාදා දිනයකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනයකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
1: සුදුල ගුවන් විදුලිය.

පින්නත. මහා ගං වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක්මි. පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය උප්පවද්දේ.

සම්බුදු දහම ගැන සිංහලයෙන් කියූ කවියට නිසක ලෙස සිත පහදවාගෙන අනිත්‍ය වූ පංචස්කන්ධයෙහි අස්තිර භාවය නුවණින් වටහාගෙන නිවනට පැමිණියා වූ සංඝයා වහන්සේ සැට නමකි.

පින්වත, ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්ත වග්ගය.

0: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙනෙනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන්විදුලිය සමඟ ඔබ රැඳී සිටින්නේ.

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මයානුව පිළිපදිනවා. ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේ. ධම්මපදය යමක වගේ.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි. සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්ත වග්ගය.

0: சுதில குவன்விதுலிய
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නවා දියුණුවක්ම ලබන්නවා එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවත්

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය.

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය

එබැවින් සිංහලයෙන් ප්‍රකාශ කළායයි අනාදරයක් ඇතිකොට නොගෙන භක්ත්‍යාදරයෙන් නමස්කාර කරමින් මනෝහාර වූ මේ සද්ධර්මය ඇසුවහොත් සත්‍ය වශයෙන්ම අතිශයින් උත්තරීතර වූ ස්වර්ග හා මෝක්ෂ සම්පත්තිය සිද්ධ වන්නේ.

රජගහනුවර සුප්‍රබුද්ධ නම් කුෂ්ඨ රෝගියාගේ කතාව. පින්වතුනි, දිනක් මේ සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියා බණ අහලා සෝවාන් භාවයට පත් වෙනවා. මෙහෙම එක දවසක් බණ අහලා සෝවාන් භාවයට පත් වෙලා යනකොට අතරමඟදී එක්තරා එළදෙනක් මේ පුද්ගලයාට ඇනලා මිය යනවා. මෙන්න මේ කාරණාව භික්ෂූන් වහන්සේලාට අසන්නට ලැබුණා. මේ එළදෙන ඇනලා මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා මිය පරලව ගියා කියලා. මේ කාරණා භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි, ඔහු උපන් තැන දැක්කා. බණ අහලා තමයි ඔහු යනකොට මේ විපත සිදු වුණේ. නිසා තවුතිසා දෙව්ලොව ඉපදුනා කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරා. එවිට භික්ෂූන් වහන්සේලා අහනවා, ඔහුගේ ශරීරයේ කවදාවත් සුව නොවන මහා කුෂ්ඨ රෝගයක් හටගෙන තිබුණා කියලා. ස්වාමීනි, එයට හේතුව කුමක්ද? බුදුරජාණන් වහන්සේ එයට හේතුව පැහැදිලි කරනවා. මොහු පෙර ආත්ම භාවයකදී තගරසිකී නම් පසේ බුදුරජාණන් වහන්සේ මාර්ගයේ වැඩම කරනකොට, තගරසිකී බුදුහාමුදුරු මාර්ගයේ වැඩම කරනකොට පෙර ආත්ම භාවයකදී මෙයා දකින්න මේ පසේ බුදුහාමුදුරු. පසේ බුදුහාමුදුරු දැක්කහම පින්වතුනි කාරල කෙල ගහනවා. බලන්න කරපු දේ කාරල කෙල ගහනවා. අන්න ඒ පාපේ නිසා මේ ඉපදුන ආත්ම භාවයේ කවදාවත් සුවපත් භාවයට පත් නොවන මහා කුෂ්ඨ රෝගයක් මුළු ඇඟේම හටගෙන තිබුණා. ඒ කරපු ක්‍රියාව හේතුවෙන් සමහර වෙලාවට ඔබේ ජීවිතිනුත් ඒ ක්‍රියාවන් සිදු කරගන්නට පුළුවන්, සිදු කරගෙන තිබෙන්නට පුළුවන්. ඒ නිසා ඉදිරියට ඒ කාරණාව ඔබ විසින් සිදු කරන්නට එපා. සීල්වන්ත කෙනෙක්, ගුණවන්ත කෙනෙක් පිළිබඳව නරක චේතනාවෙන් සිතන්නට එපා පින්වතුනි. අන්න එවිට මේ මහා ක්‍රියාවන්හි ඔබටත් සංසාරේ කවදා හෝ එකතු වෙන්නට සිදු වෙනවා. එනිසා මේ පුංචි බණපදය ඔබේ ජීවිතයට ඒකාත්මික කරගෙන ඒ අකුසල කර්මයෙන් ඔබ මිදෙන්නට උත්සාහවන්ත වෙන්න. ඔබට සම්මා දිට්ඨිය පහළ වේවා කියලා. සාදු සාදු.

පින්වත අනුන්ගේ රළුපරළු කතා අනුන් කල නොකල දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කල යුතු දේ

0: පින්වතේ. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද? මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයේහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැතිවන්නේ. ධම්මපදය අරහන්තවක්.
1: සුදිලේ ගුවන් විදුලියයි.

මුනිවරයින් විසින් දේශනා කරන ලද වන කිසිදා බොරු නොවන සත්‍යයන්මය. ඒ අනුව මේ කුණු සිරුර අස්තිර බව වටහා ගත යුතුය. අපේ ජීවිතය තනකොළ අගකර ඇඳි පිනිබිඳුවක් හා සමානය. එවන් අස්තිර වූ ලෝකයක පින්නම් නොපමාවම කරගත යුතුය.

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවග්ගය.

පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවා. ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා. හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ. ධම්මපදය

සාමසාරිය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත්තා කීර්තිය උදා කරගන්න.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යම ලෝකය එහෙම නැත්නම් සතර ආපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවග්ගය
1: සුදිල ගුවන්විදුලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ.

0: පින්වතුනි, ඔබේ ජීවිතයෙන් වටින පින්කම් අප්‍රමාණව සිදු කරගෙන ඇති. ඒ පින්කම් අතර බලන්න මේ උතුම් පින්කමත් සිදු කරගෙන තිබෙනවාද කියලා. පාවහන් පූජා කිරීමේ පින්කම, පාවහන් පිදීමේ විපාක පිළින්දවච්ච අපදානයට අනුව සඳහන් වෙනවා. එක දවසක් උපාහනදායක ස්වාමින් වහන්සේ වන්දන නම් ශ්‍රාවකයන් වහන්සේට එකඟ වූ සිතින්, යහපත් වූ සිතින් නුවණ යොදාගෙන පාවහන් යුගලක් පූජා කරනවා. අන්න ඒ පිදූ පිනෙන් කල්ප 91,000ක් දුගතියකට ගියේ නෑ කියලා සඳහන් වෙනවා. ඒ වගේම පින්වතුනි, පනාදිදායක හිමි අනෝමදස්සි බුදුරජාණන් වහන්සේට තමන්ගේ පාදේ දාගෙන ඉන්න පාවහන් යුගල එවෙලේම ගලවලා පූජා කරනවා. අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ බුරුළු මතින් වැඩම කරන අවස්ථාවක් දැකලා තමයි ඒ කාරණාව සිදු කරන්නේ. අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ බුරුළු මතින් වඩින විට පනාදිදායක හාමුදුරුව ඒ දකිනවා. උන්වහන්සේ පැළඳගෙන ඉන්න පාවහන් යුගල සිත පෙරටු කරගෙන, සිත තුළ ගෞරවය ඇති කරගෙන පින්වතුනි පූජා කළා. බලන්නෙහි ආනිසංස වශයෙන් සඳහන් වෙනවා, දහස් වාරයක් සක්විති රජ බවට පත් වෙලා තියෙනවා. ඒ පිනෙන් සංසාර ගමන කෙටි කරගෙන උතුම් නිවන අවබෝධ කරගන්න නුවණ ප්‍රඥාව අවබෝධය ලැබිලා තිබෙනවා. ඒ වගේම වේගයෙන් යා හැකි වාහන ලැබුණා. ප්‍රාසාද රන්සිවිකා වටිනා ඇතුන් අසුන්ද ලැබී තිබෙනවා. අග්‍ර ගණයේ පාවහන්ද ලැබිලා තිබෙනවා. ඒ උතුම් පින්කම සද්ධාවෙන් සිදු කිරීම හේතුවෙන් ඔබට දැන් පැහැදිලි ඇති. ඔබත් දැන් සිහි කටයුතු කරගන්න. අනේ මමත් මේ උතුම් පූජාව කොයිතරම් සිදු කරලා තියෙනවද? ඒ උතුම් ආනිසංසයෙන් මටත් මේ උතුම් විපාකයන් සංසාරේ නිවන් අවබෝධ කරගන්නට ලැබේවා කියලා පින්වතුනි සාදු සිතින් පින්කම සිහි කටයුතු කරගන්න.
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා, ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මයානුව පිළිපදිනවම ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යමක වර්ගයේ

0: පින්වත පව් කරන්නා මෙලොවත් ශෝක කරයි, ඒ වගේම පරලොවත් ශෝක කරයි, දෙලොවම ශෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකවත්
1: සිදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදුකරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

සතිය සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුද්ධි ලඝුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන නියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

දිනවල පස්වරු දෙකී සිට හතර දක්වා සුදුල රේඩියෝ.lk ඔස්සේ විකාශය වන මියුරු හින්දි කීතාවලියත් සමගින් එකතු වන්නට කියලා හින්දි සිනමාවේ දැවැන්ත චරිත ඔබ වඩාත් ආදරය කරන චරිත එක්ක හින්දි චිත්‍රපට ගීතවල රූපරාමු තවමත් ඔබේ මතකයේ ඉතිරි වෙලා ඇති. තවමත් ඔබේ මතකයට නැගෙනව ඇති. ඉතින් හින්දි චිත්‍රපටයක අපූරු ගීතයක් රසවිඳින්නට හොඳම වෙලාව මේක කියලා මට හිතුණා.

ගීතයකට සවන් දීම එක වෙලාවකට ජීවිතයට ලැබෙන විරාමයක්. ඔබේ විඩාබර දෙනෙත් නිවා සවනින් අහන්න මෙය ඔබේ විඩාබර මනසට සුවයක් ගෙන දෙයි.

0: දානයේ විපාක, පාත්‍ර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස, ඔබ ඔබේ ජීවිතයෙන් කොයිතරම් අටපිරිකර පූජා කරගෙන ඇද්ද? මේ අටපිරිකර තුල තිබෙන ප්‍රධානම දෙයක් තමයි පින්වතුනි පාත්‍ර පූජාව. ඒ තුنين ඔබට මේ කියා දෙන්නේ පාත්‍රයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට එක දවසක් පත්තදායක කියන හාමුදුරුවෝ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පාත්‍රයක් පූජා කරනවා. වනපුතේ සඳහන් වන්නේ පින්වතුනි පූජා කිරීමේ ආනිසංස වශයෙන් කල්ප 94ක් දුගතියක ඉපදුනේ නෑ කියලා. එච්චර විතරක් නෙවෙයි, පිරින්දවච්ච හාමුදුරුවන්ට පාත්‍ර පූජා කිරීමෙන් ලැබුණ ආනිසංස 10ක් පිළිබඳව සඳහන් වෙනවා. බොහෝ වටිනා රන් රිදී තැලි ලැබීම, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, අනතුරු නැත්තෙක් බවට පත්වීම, අන්‍යයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වීම, සෑමදාම ආහාර පාන වස්ත්‍ර සයනාසන ඉතාම ලස්සනට ලැබීම, ලැබෙන සම්පත් අකාලයේ විනාශ නොවීම, ස්ථීර සිතක් ඇත්තෙකු බවට පත්වීම, හැම කල්හිම ධර්මයට කැමතිවීම, ධර්මයට ඇලුම් කිරීම, කෙලෙස් අඩු කෙනෙක් බවට පත්වීම, ආශ්‍රවද රහිතව ජීවත්වන කෙනෙක් බවට පත්වීම, මේ ආදී ආනිසංස සමුදායක් ලැබෙනවා. පාත්‍රයක් පූජා කිරීම හරියට පින්වතුනි පැහිච්ච කුඹුරක් පූජා කළා හා සමානයි. ඔබ විසින් ස්වාමින් වහන්සේ නමකට පාත්‍රයක් පූජා කළා, මේ හාමුදුරුව ඒ පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වැඩම කරනවා. පිණ්ඩපාතේ වැඩම කරන විට කවදාවත් දානය නොලඹ සිටින්නේ නැහැ. දානය කොහොම හරි ඒ පාත්‍රයට ලැබෙනවා. එහි ආනිසංස හරියට ඔබ පෙහෙච්ච කුඹුරක් පූජා කළා වගේ කියලත් බණ පොතේ සඳහන් වෙනවා. හැබැයි පින්වතුනි, එය පූජා කළ යුතු වන්නේ කෙසේද? එතනටත් අපේ සිත බලපානවා. ඒ සිත සකස් කරගෙන සිතින් නුවණ යොදා ඔබ පූජා කළ යුතු වෙනවා. එවිටයි එහි ආනිසංස ලබා ගන්නට පුළුවන්කම තිබෙන්නේ.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ

0: சுதிலே குவன்விதுலிய
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි ධම්මපදය යමක.

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?

0: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදුල ගුවන්විදුලිය.

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාමි මහනදමේ ඵලයට හිමිකාරී නොවන්නේ. ධම්මපදය යමකවන්නේ.

0: சுதில குவான் விதுலியா
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්තවත්ව

පාළුවනේ දිනපතා 5:00 සිට 5:60 දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුලගුවන් විදුලිය පිළිම කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව

0: යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහානදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යම්කවක්
1: බෝධිරාජ කුමාරයාට දරුවන් නැතිවීමට හේතුව. පින්වතුනි, බෝධිරාජ කුමාරයා ඉතාම අලංකාරවත් වූ මහා මාලිගාවක් සදලා ඒ මාලිගාවට ගෙවදීමේ මහා උත්සවය, මහා මංගල්‍ය තියෙන අවස්ථාවේ ලෞතරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයට ආරාධනා කරනවා. ඒ දානයට ආරාධනා කරාම බෝධිරාජ කුමාරයා මාලිගාව එලිපත් ඉඳලාම මාලිගාව ඇතුළට ඉතාම ලස්සන පාවඩයක් එළනවා. ඔහු සිතේ සිතුවිල්ලක් තියාගන්නවා, ලෞතරා බුදුහාමුදුරු මේ පාවඩේ උඩින් වැඩම කළොත් මට දරු සම්පත් තිබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ මාලිගාවට වැඩම කරන විට පිඟුතුනි ආනන්ද හාමුදුරුවන්ට කියනවා මේ පාවඩය ඉවත් කරන්න කියලා. මේ පාවඩය ඉවත් කරලා තමයි බුදුහාමුදුරුව වැඩම කළේ. බෝධිරාජ කුමාරයාට සිතේ කුකුසක් ඇති වුණා. බෝධිරාජ කුමාරයා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, ස්වාමීනි, ඇයි පාවඩේ ඉවත් කළේ කියලා. පින්වත් කුමාරය, ඔබට මේ ආත්මයේදී කිසිම දරුවෙක් ලැබෙන්නේ නැහැ. ඔබට දරු සම්පත් නැහැ කියලා බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. එවිට පින්වතුනි බෝධිරාජ කුමාරයා එයට හේතුව විමසනවා. ලෞතරා බුදුහාමුදුරුව කියනවා, පෙර ආත්ම භාවයකදී ඔබ ඔබේ බිරිඳත් සමග නැව් නැගලා යන විට මේ නැව මුහුදුබත් වෙනවා. ඔබත් ඔබේ බිරිඳත් ඒ අසල තිබුණ දූපතකට යනවා. ඒ දූපතේ ඉන්න විට ආහාර අනුභවයට කිසිම දෙයක් නැති නිසා දූපතේ ඉන්න පක්ෂීන්ගේ බිත්තර, එවගේම පුංචි පක්ෂීන්, ඒ බිත්තර වලින් ආ පුංචි පැටව් මරණයටපත් කරලා ආහාර බවට ගත්තා. ඒ පුංචි පැටව් ආහාරයට ගැනීම, බිත්තර ආහාරයට ගැනීම ඔබට මේ ආත්මයේදී දරුවන් නැතිවීමට මහා අකුසලයක් බවට පත් වුණා කියලා. ඔබ එහිදී ඒවා ආහාරයට අරගෙන එතනින් පිට වෙලා ගියා. ඒ හේතුවෙන් තමයි ඔබට මේ ආත්ම භාවයේ දරුවන් නැත්තේ කියලා ලෞතුරා බුදුහාමුදුරුව පැහැදිලි කරන්නට යෙදුණා. එනිසා පින්වතුනි, ඔබත් සංසාරේ මෙවැනි අකුසල කර්ම බොහෝමයක් සිදු කරලා තිබෙන්නට පුළුවන්. එනිසා මේ ආත්ම භාවයේ අවබෝධ කරගන්න එබඳු දෙයක් සිදු කරලා තිබුණොත්, එබඳු දෙයක් ඔබ මේ ආත්මයේ සිදු කරොත් පින්වතුනි, මතු ආත්ම භාවයේ ඉපදෙන විට ඒ කරපු ක්‍රියාව චක්කංව වහතෝ පදං, ගුණා පිටුපස ගමන් කරන කරත්ත රෝදය වගේ පෙරලි පෙරලි එන බව අවබෝධ කරගන්න. බෝධිරාජ කුමාරයාටත් සිදු වුණේ එයයි. එනිසා කොයිතරම් මිලමුදල් තිබුණත්, කොයිතරම් ධනධාන්‍ය සම්පත් වවභෝග යහළු මිතුරන් කොයිතරම් සිටියත් ප්‍රතිඵලයක් නෑ දරු සම්පත් නැත්තම්. එනිසා ඔබ විසින් මේ ජීවත් වෙන ආත්මේ මෙවැනි අකුසල ක්‍රියාවන් සිදු කරගන්නේ නැතුව යහපත් ක්‍රියාවන්හි ගතසිත යොමු කරමින් කටයුතු කරන්න. ඔබට තෙරුවන් සරණයි.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ඒවං මේ සුතං ඒකං සමයං භගවාසාවක්.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදිල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදෑසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

0: සුදිලකුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදිලකුවන් විදුලිය
3: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දෙයට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනාවු සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සුදුල ගුවන් උදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර වාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

සුරාමීරය මජ්ජපමා දට්ඨානාවීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණීන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං

අල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියන උතුම් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පල කරන්නේ. ලංකාවාසී හැම දිනාටමත්, මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දෙනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දෙනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

බොහෝමත්ම සැදැහැසිතින් යුත්තව සකස් කරගත්තා වූ පූජා ද්‍රව්‍යයන් පුද පෙරහැරින් බුදු පුද සඳහා චෛත්‍ය රාජානන් වහන්සේට, බෝධීන් වහන්සේට, බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස, අටවිසි බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහැත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි පූජා වෙත්වා. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි පූජා වෙත්වා. උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්නේ

අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උවදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාත

0: Sadu, sadu, sadu.
1: අපි හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්. දැහැත් ගිලන්පස බිහිත් බඩු. ඖෂධාදී වූයේ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැමදිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයත් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු ව්‍යසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 890ක් රෝග 90ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැම දෙනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්ගුදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝගබිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: cubano Petolina.
1: බෝමලුව ඇමදීමේ විපාක. ඔබේ ජීවිතයෙන් බෝමලුව කොයිතරම් අවස්ථාවල අතුගාල ඇද්ද? බෝමලුව පිරිසිදු කරන ඇද්ද? පින්වතුනි, එහි ආනිසංස බලන්න කොයිතරම්ද කියලා. විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ සකන්සමජ්ජක නමින් ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටියා. විපස්සී බුදුහාමුදුරු බුදු වීමට පෙර පළොල් බෝධිය පිරිසුදු කිරීම නිසා උන්වහන්සේට මහා ආනිසංස සමුදායක් ලැබුණා. ඒ ආනිසංස පින්වතුනි මෙහෙම සඳහන් වෙනවා. නිශ්චල වූ සමාධිගත සිත් ඇත්තෙකු වේ. පිරිසිදු පුද්ගලයෙකු වේවි. වැරදි නැති නිර්මල පුද්ගලයෙකු වේ. ශෝක නොදැනී චිත්ත පීඩා දැවිලි නොවේ. කුෂ්ඨ රෝග නොසෑදේ, ගෙඩි රෝග නොසෑදේ, කැසිලි රෝග නොසෑදේ, මී මැස්මොර වසංගත රෝග

0: නොසෑදී. විතච්චිකානම් වූ සම ගැලවී යන කුෂ්ඨරෝග නොසෑදී. දදරෝග නොසෑදී. සැරවගලන රෝග නොසෑදී. වැලපීම් නැත්තෙක් වේ. තැතිගැනීම් නැත්තෙක් වේ. ඍජු සිත් ඇත්තෙක් බවට පත්වේ. පැහැදිලි සිත් ඇත්තෙක් බවටද පත්වේ. කැමැති කැමැති සමාධීන්වල ලැබීමේ ශක්තිය ඇත්තෙක් බවට පත්වේ. බෝධි සම්මාද්දක හිමිට මීට පෙර ජීවිතයකදී බෝමලුවේ ගොඩගැසුණු බෝපත් දැකලා එය අරගෙන බැහැරට දැමූ මහා පිනින් පින්වතුනි අනුසස් 20ක් ලැබී තිබෙන බව සඳහන් වෙනවා. ඒ අනුව බැලූ කල ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන බෝමලුව ඇමදීමෙන් කොයිතරම් ආනිසංස සමුදායක් ලැබෙනවද? අහන්න පින්වතුනි, දුගතියකට නොවැටි දෙව්මිනිස් සැප සම්පන් ලැබේ. උසස් කුලයකම ඉපදේ. මනා ඇඟ පසඟ ඇත්තෙක් වේ. ආරෝහ පරිණාහ දේහයක් ලැබේ. පිරිපුන් අවයව ඇත්තෙක් වේ. විශිෂ්ට රූප සම්පත්තියක් ලැබේ. රන්වන් පාට දේහයක් ලැබේ. මුදු මොලොක් සිවියක් ඇත්තෙක් වේ. සුසිනිඳු සියුමැලි ජීවිතයක් ලැබේ. සිරුරේ දැලිකුණු නොතැවරේ. අවුවෙන් සුළඟින් පීඩාවට පත් නොවේ. සිරුරෙන් දහඩිය නොවැගිරේ. කායික මානසික රෝගාබාධ නැත්තෙක් බවට පත්වේ. සතුරන් නැත්තෙක් බවටද පත්වේ. නුවඩු භෝග සම්පත් ලැබේ. ගින්නෙන් ජලයෙන් රජ්ජුරුවන්ගෙන් සුරුන්ගෙන් බියක් නොවේ. තමාගේ සිත නොරිදවෙන සේවක සේවිකාවන් ලැබේ. අකල් මරණයන්ට පත් නොවේ. සියල්ලෝම තමාට සැප කැමැත්තෝම වේ. මහා යසස් ඇත්තෙක් බවට පත්වේ. අවසානයේ මේ පින නිවනටද උපනිශ්‍රේ වන බව පින්වතුනි පාලි අපදානයෙහි සඳහන් වෙලා තිබෙනවා. ඔබත් මෙත් සිතින් උතුම් බුදුහාමුදුරුව වැඩ සිටින බෝධින් වහන්සේ වැඩ සිටින බෝ මළුව ගෞරවයෙන් සිත ශ්‍රේෂ්ඨ කරගෙන සිත පිරිසිදු කරගෙන බෝ මළුව පිරිසිදු කරන්න.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක්විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නයි.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිරෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරුකීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කර

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපුර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සුදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රිය කරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන් ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

ශ්‍රී ලංකාවේ 1956 කියලා සඳහන් කරන වර්ෂය විවිධ ආකාරයෙන් වැදගත් වෙනවා. බොහෝ දේ ලංකාවේ සිදු වුණු වසරක් බවට මේ 1956 වර්ෂය පත් වෙලා තියෙනවා. ඉතින් මා ඔබට මීළඟට තෝරාගත්තු ගීතය සඳහාත් 1956 බොහොම වැදගත් වෙන කාරණයක් බවට පත් වී තිබෙනවා. 1956 අපේ රටේ මහා දේශපාලන පෙරළියක් ඇති වුණා. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ආගමනය සමග සිංහල බෞද්ධ ප්‍රබෝධයක් එකල ඇති වුණා. එතෙක් බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය 1956 ආසන 8කට බැසීම සිද්ධ වුණා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරය මුල්කොට ගනිමින් මහජන එක්සත් පෙරමුණ 1956 බලයට පත් වුණා. මේ දේශපාලන සිදුවීම් පිළිබඳව තවදුරටත් මෙහිදී කතා කරන්න යෑම සුදුසු නෑ. නමුත් 1956 අපට නාට්‍ය කලාවක් බිහිකර දුන් මනමේ නාටකය හා එදිරිවීර සරච්චන්ද්‍ර සූරීන්ගේ එම ඉදිරිපත් කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම ප්‍රථම සිංහල කලාත්මක චිත්‍රපටය වූ රේඛාව රිදීතිරියට නැගුණේත් 1956. මහගත්කරු මාටින් වික්‍රමසිංහයන්ගේ විරාගය නවකතාව නිකුත් වුණේත් 1956. නිදහස් සිංහල පද්‍ය කාව්‍යයේ පෙරලියක් ඇති කළ සිරි ගුණසිංහයන්ගේ මස්ලේ ඇට නැති කාව්‍ය සංග්‍රහය බිහි වුණේත් 1956. 1956 සිදු වූ හොඳ මෙන්ම නරකද තියෙනවා. අපි ඒවා මෙතෙන්දී කතා කරන්න යන්නේ නැහැ. 1956 රිදී තිරයට නැගුණු රේඛාව චිත්‍රපටිය ශ්‍රී ලාංකික ඔබ අපකාටත් ඉතාමත් වැදගත් සිනමා සිත්තමක් බවට පත් වුණා. මා මීළඟට තෝරාගත්තු ගීතයට මෙන්න මේ රේඛාව චිත්‍රපටිය සම්බන්ධයි. රේඛාව චිත්‍රපටියේ බොහොම මිහිරි රස පිරි ගීතයකුයි මීළඟට ඔබට ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ. මේ ගීතයේ ගීපද මාලාව අසිරිමත් අනුකරණ බවින් මිදී තියෙනවා. ඔබ දන්නවා ඒ කාලේ බොහෝ අපේ පැරණි ගීත රචනා වුණේ හින්දි තනුවලට අනුව. කවියකු ගීපද රචකෙකු මවිත කරවන තරමටම මේ ගීතය නිර්මාණාත්මකයි. රේඛාව චිත්‍රපටය නිෂ්පාදනය කළේ සිනමා මහගුරු ලෙස්ටර් ජේම් පීරිස් මහතා. මෙහි අයිරාංගනී සේරසිංහ, ඩී.ආර්. නානායක්කාර, ආනන්ද වීරකෝන්, මල්ලිකා පිලපිටිය, ශේෂා පලිහක්කාර වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් රඟපෑමෙන් දායක වුණා. සිනමා උළෙලකදී ශ්‍රී ලංකාව නියෝජනය කළ මුල්ම චිත්‍රපටියත් රේඛාව බවට පත් වුණා. මේ චිත්‍රපටියේ සියලුම ගීත රචනා කළේ ප්‍රවීණ සිංහල කවියෙකු වූ මර්සලින් ජයකුඩි වීතුමා. පූජ්‍ය පක්ෂයේ කෙනෙක් සිනමා සිත්තමකට ගීත රචනා කළ ප්‍රථම අවස්ථාවත් මේ බොහොට පත් වුණා. මෙහි ගීත සියල්ලක්ම තරුණින්වාණය කළේ සිංහල සාහිත්‍ය ශිෂ්‍යයට විශාල සේවයක් සිදු කළ සුනිල් සාන්තයන්. සුනිල් සාන්තයන්ගේ සිංහල ගීත භාරත් සිංහල ගීත භාරතීය සංස්කෘතිය මුදවා ගැනීම සඳහා ඔහු සිංහල ගීත සාහිත්‍යය කළ මෙහෙය අනන්තයි අපමණයි. මතෝරගත් ගීතය ගායනා කළේ ඉන්ද්‍රාණී විජය බණ්ඩාර. ඇගේ හඬ යුග යුග බැඳී සියුම් මිහිරි දෙසවන් පිනවන හඬක් බවට පත් වී තිබෙනවා. දිගුපද පෙළක් සහිත මෙම ගීතය ළමා ගීතයක් වගේ කියලාත් වේලාවකට අපිට හිතෙනවා. සජීවී රූප අප මනස තුල බවපානවා. වලා පිළින් සැදී මුතු කුඩයක් යට මහසයුර තරංග නගමින් නැගබැස යයි. සිහින් දොරක් ඇති බෙල්ලෙකුගේ කටුවක් තුල මුතු ඇටයක් සීරුවෙන් සැදේ. එහෙම කීම අපූර්ව ප්‍රතිභාපූර්ණ කවියෙකුගේ ලක්ෂණය විදහා පාන්නක්. අපේ සවන් පරවන රැල්ලට ලියවෙන ගැයෙන ගී ඇති වත්මන් සමාජයේ
මේ ගීතය ශ්‍රවණය කරලා ස්වභාවිත ගීය කුමක්ද කියන යන කාරණාව ඔබටම තේරුම් ගන්නට හැකියාව ලැබේ. පදවල සංගීතය ගායනය අපූර්වත්වය තුලින් ඔබේ වින්දනය උසස් කරාවි. හොඳයි, එහෙමනම් මේ මියුරු ගීතය අපි ශ්‍රවණය කරමු. ගීපද මස්ලින් ජයකුඩි පියතුමා, තනුව හා සංගීත නිර්මාණය සුනිල් සාන්තයා, ගායනය ඉන්ද්‍රාණි විජේබණ්ඩාර හෙවත් ඉන්ද්‍රාණි සේනාරත්න, සුදුසඳ නාලමත ඔපියන

මේ ඔබ බැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

0: අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.
1: මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදිල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් මුදලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: කිරීමේ ආනිසංස. පීමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ අජිත කියලා ස්වාමින් වහන්සේ නමක් සිටියා. එක දවසක් මේ හාමුදුරුව පින්වතුනි තමන්ගේ දෑතින්ම මීතෙල් සකස් කරගන්නවා. මීතෙල් සකස් කරලා පීමතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා සිත තුල මහත් වූ ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති කරගෙන ශ්‍රේෂ්ඨ වූ සිතින් පීමතුරා බුදුරජාණන් වහන්සේට මේ මීතෙල් පහන පූජා කරනවා. බලන්න පුංචි පින්කමක්, ඒ පින්කමේ ආනිසංස සමුදාය කොයිතරම්ද කියලා. වාන සත්සියයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. දෙව්ලොව, මනුලොව මේ ආදී වශයෙන් ඉපදුණු සෑම ආත්ම භාවයකම ඉතාම පිරිපුන් නුවණින් කටයුතු කරන්නට මහා ශක්තියක් ඇති වෙලා තිබෙනවා. අවසානයේ නිවන් අවබෝධ කර ගැනීමට පහන් පූජා කිරීමේ ආනිසංසය උපනිශ්‍රේ වෙලා තිබෙනවා. තව හිටියා පංචදීපිකා තෙරණිය. පෙර බුදුරජාණන් වහන්සේ නමකගේ බුදු සසුනේ මේ පංචදීපිකා තෙරණින් වහන්සේ සිටියා. එක දවසක් කරුවල වූ රැයක බෝධීන් වහන්සේට පිරිසිදු සිතින් ගෞරවයෙන් යුක්තව පින්වතුනි පහන් පහක් පූජා කරන තිබෙනවා. ඒ පහන් පහ පූජා කිරීමේ ආනුසංසය 80 වාරයක් දෙව්ලොවට අධිපති සක්දෙවිඳුගේ බිරිඳ බවට පත් වෙලා ඉපදුණා. දහස් ගණන් සක්විති රජදරුවන්ට අගමෙහිසිය බවට පත් වෙලා ඉපදුණා. අවසානයේ අප බුදුසසුනේදී සත් අවුරුදු වියේදී නිවන් අවබෝධ කරගන්නට උපනිශ්‍රය වී තිබෙනවා. සකුලා තෙරණියත් එහෙමයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරදුන් පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරල තිබෙන චෛත්‍ය රාජානන් වහන්සේට එක රැයක් එක පහනක් පූජා කරල තිබෙන මේ පහන් ආලෝකේ ආනිසංසය පින්වතුනි මෙන්න මෙහෙම සඳහන් වෙනවා. හැමතැනම ප්‍රදීප දැල්ුණා, දිවස් ලැබුණා, තීක්ෂණ නුවණක් ලැබුණා, යසසින් දිලිසෙන ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටුණා. උසස් කුල සම්පත් ඇත්තෙක් බවට පත්ව කටයුතු කරා. අවසානයේ උතුම් නිවන අවබෝධ කරගන්න, ධර්මය අවබෝධ කරගන්න කෙනෙසුන් නසන්නට ඒ කළ මහා පින උපනිශ්‍රයක් වී තිබෙනවා. ඒකදීපීය හිමි, ඒකදීපීය කියන හාමුදුරුව සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ චිතකයට එක් පහනක් පූජා කරා. ඒ ආනිසංසය වනපොත් අපිට කියා දෙනවා. 31 වාරයක් සක්දෙවිඳු බවට පත් වෙලා තියෙනවා. 28 වතාවක් සක්විති රජ බවට පත් වෙලා තිබෙනවා. තවත් විශේෂ අනුසස් බොහෝමයක් ලබාගෙන තිබෙනවා. පින්වතුනි, ඔබත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සිහිපත් කරමින් පහන් ආලෝකයේ පූජා කරන්න. ඒ පහන් ආලෝකයේ පූජා කරන විට ඔබේ සිත පිරිසිදු භාවයට පත් කරගන්න. උතුම් බුදු හාමුදුරුවන්ගේ ගුණ හදවතේ ධාරණය කරගෙන පහන පූජා කරන්න. ඔබට ඒ තුලින් මහා ආනිසංසයක් ලැබෙනවා. මේ මා පැහැදිලි කර ඒ ස්වාමින් වහන්සේලාට ඒ ආත්ම භාවයන් වල බලන් ලැබුණ ආනිසංස කොයි තරම්ද කියලා. අපිත් අනාදිමත් කාලයක් තව සංසාරයේ ගමන් කරනවා. උතුම් ධර්මය අවබෝධ වෙන තෙක්, නිවන අවබෝධ වෙන තෙක්, නිවන ලබා ගැනීම තෙක් අපි සසර කටයුතු කරන්නට වෙනවා. ඒ කාල සීමාවේ අපිට නුවණ, ප්‍රඥාව, අවබෝධය මේ සියල්ල ලබාගෙන කටයුතු කරන්නට වෙනවා නිවන් අවබෝධ කරගන්නට. එනිසා මෙවැනි උතුම් පූජාවන් සිදු කරලා ප්‍රාර්ථනාවන් සිදු කරන්න ඔබට ඒ ප්‍රාර්ථනා ඔබේ සිතඟි පරිදි ඉටු කරගන්නට පුළුවන්.
1: සුතිල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා, ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය, ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ, අසරණ සරණ වූ, ත්‍රිලෝතිලක වූ, සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල, මහා බල, මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි, මහානිසංස දායකයි, මහා බලගතුයි. සදහැව පින්වතුනි, පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
2: අවසරයි ස්වාමීන් වහන්සේ.
1: නමස්කාර. නමෝ

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී.

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල් වන්නේ නෑ. මා කිසිවකට වහල් වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා අපේ

ඒ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: පින්වත පව් කරන්නා මෙලොවත් ශෝක කරයි, ඒ වගේම පරලොවත් ශෝක කරයි, දෙලොවම ශෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකෝ.
1: නියකපන අවිපිදීමේ විපාක පහ. නියකපන අවිපිදීමේ විපාක පහක් පිළිබඳව පිළින්ද වච්ච අපදානයට අනුව මෙහෙම සඳහන් වෙනවා. බොහෝ දැසිදස්සං ලැබෙනවා. ගව අශ්ව සම්පත් ලැබෙනවා. ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. කෙස්රැවුල් කපන්නන් ලැබෙනවා. බත්පිසින්නන්ද ලැබෙනවා. මෙන්න මේ කියන ආනිසංස පහ ලැබෙන්නේ පින්වතුනි නියකපන අවි පූජා කිරීමේ ආනිසංස වශයෙන්. බොහෝ දැසිදස්සන් ලැබෙනවා. ගව අශ් ආදී සම්පත් ලැබෙනවා. ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. කෙස්රැවුල් කපන්නන් ලැබෙනවා. බත්පිසින්නන් ලැබෙනවා. තමන්ගේ ජීවිතය ගත කිරීමට අවශ්‍ය කරන මහා ආනිසංස සමුදායක් මේ පුංචි දෙයක් පූජා කිරීමෙන් ලැබෙන බව සඳහන් වෙනවා. එනිසා ඔබත් සිත සකස් කරගෙන පූජා කරන්න. එහි ආනිසංස සංසාරයට එකතු කරගන්නට පුළුවන්.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගම්මක් ලොමුදැහැ ගැනීමක් සැකසංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයිනයේ වැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළ සේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල radio.lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන්විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා රාජ චෞර සතුරු බියෙන් තොර වේවා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර ගන්නා.